0: Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවද?
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතෝ ඉන්නවනම් එයාට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
8: ඉන්නවා. මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

0: නමුතැනට කැන්ටී නුවරට.
1: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රියක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
3: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
5: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: මටාද ක්ලාස් ත්‍රීවිල්ලකට සල්ලි ඕනේ.
1: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
2: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
3: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
4: ප්‍රශ්න හතරයි. පොකට් මනි රුපියල් 5000යි. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි. අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%. සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
6: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: 98.2 98.4.
8: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
9: Weekend theater.

0: උදේ 6 විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: යළි ඉන්ධන මිල බැඩි කිරීමට සිදුවන බව ජනපති කියයි. සමගි ජන බලවේගයේ හයෙක් වීමට එජාපයෙන් කමිටුවක්. භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සියදි විනාසා ගැනීමක් බව තහවුරු වෙයි. පුද්ගලින් 286කට එරෙහි වත්කම් විමර්ශන. යුරෝපයේ වාහනවලට ට්‍රම්ප්ගෙන් 125ක තීරු බත්තක්.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: කවුරු මොනවා කිව්වත් ප්‍රීවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4 700.
1: බලශක්ති ශේෂ්ත්‍රයේ අර්බුදයේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල යළි ඉහළ දැමීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මේරැලි අමතමින්.
3: විශේෂම් බලශක්ති ශේෂ්ත්‍රයේ චල අර්බුදයක් මතුවලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටර රුපියල් 382ක් දෙනවා. 382 ඩීසල් ලීටරක් දෙනකොට ආණ්ඩු රුපියල් 100ක් දෙනවා. විකුණ හැම තෙල් ලීටරයකටම තෙල් සංස්ථාවටයි අනිත් සමාගම් වලට. ඒකට මොකද්ද? අදත් අමුනාන්සලා සෙඩ් දෙකට ගිල ගන්න පෙට්‍රල් ලීටරයක් රුපියල් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට රුපියල් 100ක් ආණ්ඩුවට දෙනවා හැම ලීටරයකටම. මේ මොකද? දැනටම බලා ගන්න ඕන ආණ්ඩුව. නමුත් තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන්තලා තිබෙනවා. මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍ය වෙන ඉන්ධන සහන ආධාරය ලබා දීම වෙනුවෙන් කෝටි 6000 වැඩ කරන ජනතාවගේ ආණ්ඩු හිමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. තමාරට තව කුඩා ප්‍රමාණයක් වලට අපි මිල ඉහළ ගන්න සිද්ධ වෙනවා.
1: රටේ ආර්ථික ස්ථාවර මට්ටමකට පත්කිරීම තමන්ගේ එකම අරමුණ බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ.
3: දුරව මධ්‍යපාරම ව්‍යාපාරිකංග දේපල පවර ගන්න සලසුම් කරා. ආර්ථික කඩාවැටෙනවම රස්ස නැතුව යන්න පටන් ගත්තා. ෆැක්ටරි වැහෙන්න පටන් ගත්තා. විශාල අර්බුදයක් නිර්මාණය වුණා. හැකියාව දක්ෂතාවය තියෙන වෘත්තීය වේදින් මේ රටේ ඉඳලා වැඩක් නැහැ කියලා කල්පනා කරා. රට දාලා යන්න පටන් ගත්තා. හම්බන්තොට ඉස්පිරිතාලේ හිටපු එකම විශේෂඥ වෛද්‍යවරයා දාලා ගියා. වැඩක් නැහැ මේ රටේ ඉඳලා කියලා. වෘත්තීය වේදින් ගියා. දොස්තරවරු, ඉංජිනේරුවන්, කළමනාකරුවන්, බැංකු ශාස්ත්‍ර නිලධාරීන් රට දාලා ගියා. පළමු කොටම තමයි නං අපේ අභියෝගය මේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ශක්තිමත් කිරීම.
1: ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ සියලු තීන්දුව తీරන ගනු ලබන්නේ ජනතාව වෙනුවෙන් පමණක්ම බවයි.
3: ගනු ලබන හැම තීන්දුවක්ම මේ රටේ පොදු ජනතාවගේ වමනාව වෙනුවෙන් ගනු ලබන තීන්දුව. එහෙම ආණ්ඩුවක් හැදුනේ ජාතික ජන බලවේගයේ යටතේ විතරයි හැදිලා තිබෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව හැදුවේ කවුද තමුන්වන්සේ?
4: මේ ආණ්ඩුව හැදුවේ මේ රටේ ජනතාව. මා ජනාධිපති වෙන්නේ මාගේ පෞල් බලයක ප්‍රතිඵලයක් ලෙස නෙවෙයි. එහෙම නෙවෙයිනේ.
3: අපේ ආණ්ඩුව හැදෙන්නේ තමන්ගේ තීයා තාත්තගේ પરම්පරාවේ ඥාතිකම් මත නෙවෙයි. මේ රටේ පොදු ජනතාව අප කරේ විශ්වාසය තබලා අපිට ආණ්ඩුවක් ලබා දෙන්න තීරණයක් ගත්තා. මේ ආණ්ඩුව ජනතාව හදපු ආණ්ඩුවක්. ජනතාවගේ ආණ්ඩුවක්.
1: සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂ යන පක්ෂ දෙක මේ වන විට එක්වි අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කොළඹ මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති මැදින රැලියට එක්වමින්. එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ සමගි ජන බලවේගයේ මැදින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සුභපතුම් පණිවිඩයක් ද යොමු කළ බවයි. සමගි ජන බලවේගයේ මෙවර තේමාව වූයේ පචමදිවට හොරු විකල්ප මැරැලිය ලෙසයි. එම අවස්ථාවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පැවසුවේ ජනතාවගේ බදු මුදල් සොරකම් කිරීම සුළුකොට තැකිය නොහැකි බවයි.
5: බදු ගහලා බෙල්ල මිරිකලා එකතු කරපු සල්ලි මමමනේ කිව්වේ භාණ්ඩාගාරයේ පුරෝගෙන ඉන්නවා. දැන් මහදවල් භාණ්ඩාගාරයක් කඩනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ මහා කරුමයක්. අපිට තවදුරටත් මෙහෙම යන්න බෑ. අපි මේක වෙනස් කරන්න ඕනේ. අපිට අත්ත වශයෙන්ම හුන්දුවක් හැදෙන මේ රට ගැන හිතුවොත් කවදාවත් අපි බලාපොරොත්තු වෙන තැනට මේ රට ගෙනියන්න බෑ.
1: මහා භාණ්ඩාගාරයේ සොරකම නිලධාරින් මතට පැවරීම අනුමත කළ නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පැවසුවේ.
5: මුදල් අමාංශයේ 4 දෙනෙක්ව වැඩදානම් කරා. ඒකේ එක්කෙනෙක් අද ඝාතනයට ලක් වෙලා තියෙනවා. ආණ්ඩුව කියනවා ඉඳගෙන එයා සිවිදිවිණ හානි කරගත්තා කියලා. හානි කරගත්තද? එහෙම නැත්නම් අර 88-89 හිටපු නාඳුන තුරක්කුකරුවන්ගේ ඉලක්කයක් බවට යාපත් වුණාද කියන සැකය අද අපිට ඇති වෙලා තියෙනවා. ඇමතියා ඉන්නවා, ඊළඟට ලේකම් ඉන්නවා. ඒගොල්ලෝ වගේ කියන්න ඕනේ නෑ. නිලධාරීන් ගෑඟට දාන්න හදනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ ගල්ලඟුරු සිද්ධිය මෙන්ම මහබැංකු සිද්ධියද යට කැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
6: විදුලි බල ඇමති පුණ්‍යකුමාර විශ්වාස භංගෙන් පස්සෙත් අස්සුනේ නැහැ. මම පුණ්‍යකුමාර පාර්ලිමේන්තුවේ කිව්වා වරද පිළි අරගෙන වගකීම බාර අරගෙන පිරිමියෙක් නම් ඔය තනතුරෙන් අස්සලා පලයන් කියලා. එහෙම කළේ නැහැ. 153ක් රූකඩ ඡන්ද දුන්නා. ගල්ලඟුරු වංචාව හරි කියලා. ගල්ලඟුරු වංචාව හරි කියලා 153ක් ඡන්ද දුන්නා. මිත්‍රවරණි 153ක් ඡන්ද දීලා හොරකම පිළිගන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට කෝටි ප්‍රකෝටි ගාණක් අදත් මේ රටේ බලශක්ති සුරක්ෂතාවට හානි කරමින් දිගින් දිකට පාඩු කරන ක්‍රියාදාමය තුලත් අන්ද්‍ර කුමාර පුණ්‍ය කුමාරට කිව්වා මචං ඔබ අස්නොවේ හිටපන් ඔබව මං ආරක්ෂා කරනවා.
1: මේ මේ දින රැලියට එක්වෙමින් අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
7: සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය අනිත් විපක්ෂත් සමග එකතු වෙලා අපි බොරු සහතික තිබුණු කතානායකව තති කිහිපයක් තුළ ගැදර යවුවා. ඒ විතරක් නෙමෙයි පාල ගල්ලඟුරු අපේ රටේ ලක්විජයේ බලාගාරයට යොමු කරපු ඇමතිවරයවත් ගැදර යවුවා. ලේකම්වරයවත් ගැදර යවුවා. විපක්ෂය ගැන එක එක කතා කියනවා. ඵල ඇති රුකටයි ගල් ගහන්නේ. මම පැහැදිලිව ඔබට කියන්න කැමතියි රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගයයි. අපි ඉතාම සතුටු වෙනවා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ මැයි රැලියට සුබපතුම් පණිවිඩයක් ඉදිරිපත් කරා. එමා යෝජනා කරලා තියෙනවා එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා.
1: වසර 76කදී සිදු දූෂණ වංචාවලට වඩා වැඩි දූෂණ ප්‍රමාණයක් ගත වූ වසර දෙක තුළ සිදු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල කැම්පල්පිටියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ දින රැලිය අමතමින්.
8: අපිට චෝදනා කරන අලුත් ආණ්ඩුව අවුරුදු 77ක් මේ රට විනාශ කරා කියලා. අයට මම කියන්න කැමති ඒ අවුරුදු ගණනාව නෙමෙයි මෙන්න මේ අවුරුද්ද තමයි මේ රට විනාශ මුඛයට ගෙනිච්ච නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP ආණ්ඩුවේ කියන එක අපි පැහැදිලිව කියනවා. මේ කාලය ඇතුළත වෙච්ච හොරකම් මේ කාලය ඇතුළත වෙච්ච දූෂණ මේ රට ආපස්සට ගමන් කරන්න ගත් ආකාරය පිළිබඳව ඔබ සියලුම දෙනා දන්නවා.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක
9: මෙන්න න්‍යාය පාරක් 88 89 නම් 70කට නම් අපි මේ ආණ්ඩුවට කියනවා ඒ සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අපි සූදානම් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න. එහෙමනම් දූෂණය කරලා විතරක් නෙමෙයි දූෂණය වහන්න මිනී මරන්න සූදානම් වෙනවනම් තුවක්කු අතර ගන්න සූදානම් වෙනවනම් ඒ ආණ්ඩුවට එරෙහිව කතා කරන අය වෙනුවෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවනම් අපි එයාට කියන්න ඕනකම තියෙනවා. මෙරට වැඩිම කාලයක් ආණ්ඩු කරපු පක්ෂය විදියට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කියන එක අපි මේ කැම්බල් පිටින්නම් කියන්න ඕනකම තියෙනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැසුවේ ජනතාව ගැන නොතක ආණ්ඩුවේ මැති අමතිවරුන් සංවර්ධනය වීමේ යුගය උදා වී ඇති බවයි.
10: උඹලා අනුන්ගේ ගෙවල් ගිනි තියලා උඹලගේ ගෙවල් හදාගන්න එක වැරදි මහත්තයෝ. උඹලා අනුන්ට ඉරිසියා කරලා අනුන්ට වංචා කරලා අනුන් ගැන පාවා දීලා උඹලා එහෙම ගෙවල් හදාගන්න ගැන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අද ඌ විතරක් නෙමෙයි මහත්තයා, නෝනලා මහත්තයලා අද එක්කෙනෙක් නෙමෙයි ගෙවල් හදන්නේ, හොඳට හදනවා. අපේ තිබ්බ ආසාව මොනා වුණත් අපේ පන්තියේ දුප්පත් පන්ති ආපු එකෙක් කියලා දැන් අපිට කනගාටුයි.
1: සැක සහිත ලෙස බියගේ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සීදි විනාසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. පරීක්ෂණයෙන් තවදුරටත් තෙළිවැත්තේ කැපුමුතුවල හේතුවෙන් අධික ලෙස රුධිරය වහන වීමක්ද සිදුව ඇති බවයි. ඒ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් නියේ පැවැත්වූ මරණ පරීක්ෂණයේදී මරණ පරීක්ෂණය කුලියාපිටිය රෝහලේදී පැවැත්වුණා. අදාළ නිලධාරියාගේ බලසිරුර පෙරේත සුවකරනු ලැබිය ඔහුගේ ගෙවත්තේ තිබියදී ඔහුගේ පාද දෙකේ සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු අතර මලසිරු තිබූ ස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමු වුණා. එම නිලධාරියා මුදල් අමාත්‍යාංශයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් බැඩ තහනමකට ලක්ව සිටි අයෙක්. රටමේකට ජාතික මෙහෙයුම යටතේ ගත වූ මාස 6ක කාල සීමාව තුළ දිවින පුරා සිදු කළ බැටලීම්වලදී අත්අඩංගුවටගත් පුද්ගලයන් 289 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ නීති විරෝධී වත්කම් විමර්ශන යටතේ පොලිසිය පැවසුවේ පුද්ගලයන් 163,197 දෙනෙකු මත්ද්‍රව්‍ය සිද්ධිවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි. රැඳුම් නියෝග ලබාගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2719ක්. යුරෝපෙන් අමරිකාවට ආනනය කරනු ලබන වාහන සඳහා ලබන සතියේ සිට 25% තීරුබද්දක් පැනවීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සේට්‍රොත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අදාළ 25% තීරුබද්ද පැනවෙන බවයි. සිය වෙළඳ ගිවිසුම් සඳහා යුරෝපයේ සම්පූර්ණ වශයෙන් එකඟ නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. යුරෝපයේ විසින් අමරිකා එක්සත් ජනපදයේ කම්හල් තුල මෝටර් රථ සහ ට්‍රක් රථ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබදු පැනවීමක් සිදු නොකරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. අමරිකානු සේවකයන්ගෙන් සමන්විත කම්හල් සිය රට තුල කඩිනමින් ආරම්භ වනු ඇති බවයි ඔහු පැවසුවේ. මේ අතර ජර්මනියේ සිටින අමරිකානු හමුදා භටයන් 5000ක් ඉවත් කර ගැනීමට අමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊරානයේ සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන්. ඊරාන සාකච්ඡාකරුවන් විසින් අමරිකාව නින්දාවට ලක් කර ඇති බවට ජර්මානු චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමරිකානු ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළා. ජර්මනිය තුළ සැලකිය යුතු අමරිකානු හමුදා සමාජිකයන් පිරිසක් සිටින අතර පසුගිය දෙසැම්බර් මාසය වන විට ජර්මනියේ රාජකාරී කළ අමරිකානු හමුදා සමාජිකයන් සංඛ්‍යාව 36,000ක්. ජර්මනියේ සිටින අමරිකානු භටයන් ඉවත් කර ගැනීමේ නියෝගය අමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත්ගෙන් ලැබුණු බවයි පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පානෙල් පැවසුවේ. ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුළ හමුදා ඉවත් කර ගැනීම අවසන් වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළා. මේ අතර ඉරානයේ නවතම සාමයෝජනාව සම්බන්ධයෙන් තමන් තෘප්තිමත් නොවන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉරානය තමන්ට එකඟ විය නොහැකි දේ ඉල්ලා සිටින බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා ඉරානයට ගාස්තු ගෙවීම සිදු කළහොත් ඉදිරියේදී සම්පාදක පැනවීමේ අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ සීට්‍රුත් සමාජ මාධ්‍ය සටහනක් තබමින්. මේ අතර ඊශ්‍රායල් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ ළමුන් ඇතුළු 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 30. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ සටන් විරාමයක් තිබියදී ඊශ්‍රායලයේ සිදුකරන ප්‍රහාර තමන් හෙලා දකින බවයි. ජලි සිරස්තල. ජලි ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුවන බව ජනපති කියයි. සමගි ජනබලවේගය හැක්වීමට එජාපයෙන් කමිටුවා. භාණ්ඩාකාර නිලධාරියාගේ මරණය සියදී විනාසා ගැනීමක් බව තහවුරු වේ. පුද්ගලින් 286කට එරෙහිව වත්කම් විමර්ශන. යුරෝපයේ වාහනවලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරුබද්දක්. සිතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සිත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: ලාස් වේගස් කියන්නේ ලෝකෙ මියුසික් ෆීල්ඩ් එකේ ලෙජන්ඩ්ස්ලා තමන්ගේ සුපිරිම ෂෝස් කරන ඩ්‍රීම් සිටි එකන්නේ.
2: ඒ සිටි එකේ මේ දවස්වල එන අලුත්ම නිවුස් එක තමයි Blackpink team එකේ ලීසා එයාගේ ලාස් වේගස් concert series එක officially announce කරපු එක.
1: ලීසා වෙනුවෙන් රෙඩි වෙන්නේ legendary Caesar's Palace එකේ world famous Colosseum stage එක.
2: Celine Dion, Elton John වගේ legendsලා sing කරපු stage එක තමයි දැන් ලීසාට රෙඩි වෙන්නේ.
1: නොවැම්බර් 13 ඉඳන් නොවැම්බර් 28 වෙනකන් limited dates 4ක් පුරා මේ shows ටික plan කරලා තියෙනවා.
2: ඒ කියන්නේ fansලට ලීසාගේ full power solo performance experience එකක් හම්බෙන්නයි යන්නේ.
1: ගොඩක් දෙනෙක් නම් විශ්වාස කරන්නේ Blackpink team එකම surprise එකක් විදිහට ලීසා එක්ක perform කරයි කියලා.
0: Talk of the Town.

0: පසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000.
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක. සීත Voice of Family. register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
0: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
4: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
5: 98.2 98.4 සියත දෙවයි.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
2: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
6: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන 98.2 98.4

0: උදේ 7යි විනාඩි 21යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: පසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000
1: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි පෙයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි කාගිල්ස් වුඩ් සිටි
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්ටරයක් ගන්න ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා වාසිය මොකද දන්නවද සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා මේක හරිම වටින වැඩක් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති
3: අනු අටයි දශම හතරෙන් ගම්පාට
4: පිළිගන්න වේදිකාවට දසුනින් හසුනක් මැවූ දසුන් මත්කරන පුදසුන සනසන හදසුන ගිනි තියන ආදරණීය ගායකයා ඊළඟට පිළිගන්න වේදිකාවට දසුන්ගේ හසුන් පත සංගීතයෙන් මුසපත් කළ දුකට නටන කසුන්
5: නවත්තන්නෝක මේ නිවේදකයා මේක හරියට කියවන්නේ හොඳට අහගන්න අද උදේ 10ට දසුන් මදුෂානුයි හසුන් වික්‍රමසිංහයි 100ට දෙනවා
6: මම මේ දුකට නටන්නේ
5: 100ට ටියුන් කරලා තියාගන්න ටියුන් කර හින්දනේ දැන් ඇහෙන්නේ
7: 100ත 2020 98.2 98.4 100ත දෙව

0: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත්කරගන්න පුළුවන්.
1: ජීවිතේ ලස්සනට ගෙවන්න පච්චයක් කොටාගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා, ඒක පිනට බාධාවක් කරගන්න එපා.
0: කිලිටි වෙන තැන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබතන කුසලය හොයාගන්න එක අමාරු නෑ.
1: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා
0: කරන්නේ. සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මිල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක
4: 98.4 මෙගාවාට්ට FM. After A-levels future ka change karanna science use karanna ready da high tech labs research and innovation samaga next gen scientist kenek wenna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisena www.slit.lk slit evolve beyond 98.2 98.4
5: ad hamu wenna api ad senasimu da api
0: Weekend Theater.

0: क्या था टॉप स्टोरी।
1: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසේ. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අතපසුරකින් පමණ පසු වැසියු ගිගුරුම් සහිත වැසී ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු මධ්‍යම වූ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පුළුන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසී ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසී ඇතිවන විට ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළඳ ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වෙර්ලමඩ ප්‍රදේශ ආශ්‍රිත උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැන් ඉදිරි ස්පෝතක්. මෙක්සිකෝවේ සිදු බස් රථ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 31 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ සංචාරකයන් රැගත් බස් රථයක්. විදේශ මාධ්‍ය පැසුවේ මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රාන්තයේ සිට ගමන් කළ බස් රථයේ අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන ඇම්ලට් කැනස් නගරය අසලදී ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. අනතුරට හේතු විමර්ශනය කිරීම සඳහා එරට බලධාරීන් විසින් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබුවා.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ත්‍රිවි ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4 700.
3: 98.2 98.4
4: Weekend theater.

0: දිවයින පුරා
1: ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය ජින්තු පිටිය ආහා ජින්තු පිටිය
2: ආ එන්න මහත්මයා එන්න හොඳයි හොඳයි එන්න වාඩි
3: බොවිතුටි
2: හොඳයි මොකද්ද ඔබතුමාගේ ඒ කාරණාව
3: හොඳයි මම ග්‍රාමසේක මාත්‍ය අම්බින් ආවේ මේකයි
2: ඔව් මොකද්ද
3: මගේ නම දේශක දේශක වැතමායිම
2: ආ ඉතින් දේශක කියලා කෑලි දෙකක් තියෙනවා නේද නමේ දේශක කෑලි දෙකක් තියෙනවා නමේ එහෙමද
3: නෑ
2: හේද
3: දේශක ඒ කියන්නේ පළවෙනි දේශක කියන එකෙන් කියන්නේ මම දේශකෙක් නේ
2: ආ හරි හරි හරි
3: දෙවෙනි දේශක කෑල තමයි මගේ නම
2: ආ හරි හරි දැන් ඒවට තේරුණේ
3: ඒක තමයි
2: මොකද්ද වෙන්න අවශ්‍ය
3: මේමයි අපි ඇවිල්ලා මාත්මයා ස්වේච්ඡා සංවිධානය
2: අපි කිව්වේ කො තව කට්ටිය ආවද
3: අපි මම විතරයි ඉන්නේ අපි කිව්වට
2: ආ ඉතින්
3: මම ඉතින් පාසලෙන් අවුට් වෙච්ච දවසේ ඉඳන්ම ස්වේච්ඡා තමයි කරේ
2: ආ මොනවද කරේ
3: මම මුල් කාලේ ඔය විවාහ ප්‍රමාද වෙච්ච අයට
2: ඔව්
3: විවාහ වෙන්න ගැළපෙන අයව හොයලා දුන්නා
2: ස්වේච්ඡාවේ
3: නෑ නෑ විවාහ වෙන්නේ නැයි තිකම දෙන්නේ ස්වේච්ඡා වෙන්නේ
2: නෑ නෑ මං අහන්නේ ඒක කරේ ස්වේච්ඡාවෙන් කරේ ඔබතුම
3: ඔව් ඔව්
2: එතකොට කොච්චර කාලයක් ඒක කරාද
3: ගොඩක් කල් කරා ඒක ගොඩක් කල් කරා ස්වේච්ඡාවෙන් ගොඩක් කල් කරලා අන්තිමට මගේ විවාහය ප්‍රමාද වුණා ඒ නිසා එතනින් පස්සේ මම ඔය කැම්පස් පාස්සෙලා කැම්පස් එකට ගිහිල්ලා
2: ඔව්
3: නදනුවත් කමට එක එක අමුතු ජාතියේ ඩිග්‍රි බිග්‍රි කරලා
2: ඔව්
3: මේ රටේ ජොබ් නැතුව ඉන්න අය ඉන්නේ මොකුත් කරගන්න බැරුව
2: ආ එහෙම ඉන්නවද
3: ඉන්නේ ඉන්නේ
2: ඒකුයි
3: දැන් කැම්පස් වල එක එක අමුතු විදියේ ඩිග්‍රි තියෙනවනේ ඒවා කරලා මේ රටේ ජොබ් අඩුයි ඒවට කරට යන්න උනේ එහෙම
2: ඔව්
3: රට යන්න බැරුව මේ රටේ ජොබ් එකක් කරගන්න බැරුව එහෙම ඉන්න කට්ටිය ඉන්නවනේ
2: ආ එහෙම ඉන්නවද
3: ඔව් ඉන්නේ
2: ඉතින්
3: ඒ අයට සමාජයේද මූණ දෙන්නේ කොහොමද කෙසේද යන මේන් දේශන මාලාවක් කරා රට වට ආ ඊට පස්සේ මම ඔය ඒ වගේම අර ඉන්නේ රැකියා විරහිත උපාධිධාරීන් කියලා ඉන්නේ
2: ඕ ඕ
3: එයාලට දේශන මාලාවක් කරා උද්ඝෝෂණ මාර්ගයෙන් රැකියා ලබා ගන්න ආකාරය යන මේ
2: උද්ඝෝෂණ මාර්ගයෙන් රැකියා ලබා ගන්න ආකාරය
3: අනේ ඒක දේශන මාලාව මම ස්වේච්ඡාවෙන් මේ රට වට දීප ව්‍යාප්ත කරා
2: හරි ඓලන්ඩ් වයිඩ්
3: ඔව් කරගන්න
2: ඉතින්
3: ඒකට නම් හොඳ ප්‍රතිඵල තිබුණා.
2: ඒ කියන්නේ ගොඩ දෙනෙකුට රැකියා ලැබුණා.
3: නෑ නෑ ගොඩ දෙනෙක් එකතු වෙලා උද්ඝෝෂණ වලට 365ක් විතර කරා.
2: රැකියා ලැබුණා නෙමෙයි.
3: නෑ නෑ නෑ උද්ඝෝෂණ ගොඩක් කරලා වුණා.
2: හා

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය, අපි ගැන හිතන, අපිටම හරියන තැන.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
3: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
5: සරයි ඉතින් යවකේ

0: පිළිගන්න වේදිකාවට දසුනින් හසුනක් මැවූ දසුන් මත්කරන පුදසුන සනසන හදසුන ගිනිතියන
1: මොනවා
0: ආදරණීය ගායකයා ඊළඟට පිළිගන්න වේදිකාවට දසුන්ගේ හසුන්පත සංගීතයෙන් මුසපත් කළ දුකට නටන කසුන්
1: නවත්තන්නෝක මේ නිවේදකය මේක හරියට කියවන්නේ හොඳට අහගන්න අද උදේ 10ට දසුන් මදුෂානුයි හසුන් වික්‍රමසිංහයි සියත දෙනවා
2: මම මේ දුකට නටන්නේ
1: සියත ඩියුන් කරලා තියාගන්න ටියුන් කර හින්දනේ දැන් ඇහෙන්නේ
3: සියත 2020 98.2 98.4

0: විශ්වාසයෙන්ම මම කළා. රෙදි නැතුව කඩේ යන්නේ කෙසේද යන මේ දේශ මාලාවක් රට පුරාම කළා.
1: රෙදි නැතුව රෙදි සෝදන්නේ කෙසේද?
0: ඒකත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
1: හොඳයි හොඳයි.
0: ඔය වගේ මම කාලෙන් කාලෙට ගැළපෙන විදිහට කාලානුරූපීව එක එක විදිහේ දමුණික නිකන් මතක විදිහට කිව්වොතින් දිය යටින් ගින්දර ගෙනියන්නේ කෙසේද? යන මේ දේශන මාලාව. දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ කෙසේද? කකුලෙන් අදින්නේ කෙසේද? අනියම් සබඳතාවක් සාර්ථකව පවත්වාගෙන යන්නේ කෙසේද?
1: හරියේ වනේ කළටි.
0: සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද? සාර්ථක මිනිසෙකු ලෙස සමාජයට පෙනෙන පරිදි ජීවත් වන්නේ කෙසේද? පවුල් කඩන්නේ කෙසේද? එතකොට පවුලක් රැකගන්නේ කෙසේද? සමාජ මාධ්‍ය තුල පොරක් මෙන් හැසිරෙන්නේ කෙසේද? හැරගිය අය ගෙන්වා ගන්නේ කෙසේද? ඔය ආදී වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ විවිධ මානයන් ඔස්සේ මම ස්වේච්ඡාවෙන් දිවයින වටා දිවයින පුරා දේශන පවත්වමින් ආවා.
1: දැන් මේ එන ගමන්ද?
0: ආව කියලා කිව්වේ මේ දේශන පැවැත්තු. දැන් මහත්මයා.
1: තාම මාව හම්බෙන්න ආපු කාරණාව කිව්වේ දැන්.
0: ඉතින් දෙනවා. දැන් මම අලුතෙන්ම පටන් ගත්තා දේශන මාලාවක්.
1: අලුත් මේ මාතෘකාවකට.
0: අලුතෙන් මම දේශන මාලාවක් පටන් ගත්තා. රැකියාවේ උසස් වීම් ලබා ගන්න කෙසේද යන මේ දේශන මාලාවක් දීප ව්‍යාප්ත.
1: බොම වටිනයක්.
0: ඉතින් මම හිතාගෙන ඉන්නවා ඒ දේශන මාලාවේ ආරම්භය මේ ගම්පියස තුලින් සනිටුහන් කරන්න.
1: මේ ගමේ තමයි පළවෙනි මේ දේශනය පවත්වන්න හදන්නේ.
0: නෑ, ඔබතුමාට තේරුණා.
1: හරි.
0: ඉතින් ඒකට ග්‍රාමසේක මහත්මයා ලෙස ඔබතුමාගේ අවසරය මට අවශ්‍යයි.
1: ඒ කියන්නේ රැකියාවේ උසස් වීමක් ලබා ගන්නේ කෙසේද යන මේ දේශන මාලාවේ පළමු වෙන්න අපේ ගමට.
0: හරි.
1: හරි වටිනවනේ මේ කාලේ.
0: ඒකනේ.
1: දැන් අපි හිතලා බැලුවොත් මේ ගමේ උනත් ඉන්නවා තාත්ත කරපු රස්සාවම ඒ තනතුරම දරමින් ඒ රැකියාවම කරන පුතාලා ඉන්නෝ අනන්ත. අම්මා ආච්චි අම්මා කරපු රැකියාවම කරලා ඒකම කරගෙන එතනම පල්වෙවි ඒ එම්ම තනතුරේම ඉන්න දූලා ඇතු පදා.
0: ඒක තමයි.
1: ඉතින් ඒ වගේ ළමයින්ට මේ දේශනය මේ ගොඩක් වැදගත් වෙයි නේද?
0: නැතු කතරට දිය බින්දක් වගේ වෙයි කියලා මං හිතෙනවා.
1: ඒක තමයි ඒක තමයි. අපෙන් මොනවද වෙන්න ඕන?
0: අන්න වැදගත්ම දෙන්න.
1: ඈ?
2: කින්තු පිට

0: උදසන 8:32 තැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි. කිස් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරිය රුපියල් 210යි. කාගිල්
1: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
2: මොන ඩීටේල්ස්? කවුද මේ
1: සර්? අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
2: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
1: සර්ගේ කාඩ් එක ඉස්සරහ තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සේ තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම්
2: ඒයි මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ.
1: මොකද සර්?
2: මගේ ඉන සයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා.
1: නෑ සර්.
2: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි.
1: එහෙමද?
2: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
1: එහෙමත් පුළුවන්ද?
2: පුළුවන් නේ නං. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පේනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් අතරලා ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
1: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
2: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
3: ඉනවෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩල්ස් ජීවිතේ.
12: කැන්ඩල්ස්. මේරිම සතුටයි ජීවිතේ.
13: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Prime Lands.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
17: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
19: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
2: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
1: එහෙමත් පුළුවන්ද?
2: පුළුවන් නේ නං. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පේනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් අතරලා ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
20: දෙදේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලුවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
21: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
22: දුවේක Facebook එකට දැම්මද?
21: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
22: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
23: සීත Voice of Family.
24: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
25: 98.2 98.4
26: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
27: We can see you there.

0: After A-levels, AI driven world ke oyat future ready business leader kene kwenna kamathida. Ehenam harima tana Sleet Business School industry ekata ready karana practical learning sekka. Adama ayudum karanna pivisenna www.sleet.lk. Sleet evolve beyond.
1: විවාහය කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
2: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දර ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 89 94.
3: මතකද ඒ ඇස් තියා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර

0: क्या था टॉप स्टोरी
1: दिए गिले तारुण एक मारुटा සෙවනගල කටුපිල වැවේ දියනාමේ සිටි තරුණයෙකු දිය ගිලීමිය ගොස් තිබෙනවා. ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදියෙක්. මිතුරන් පිරිසක් සමග දියනාමෙන් සිටියේදී ඔහු දිය ගිලී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පන්නල හුණුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන ඇත්තේ ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳුරේ නිලධාරීන් විසින්. සැකකරු හුණුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්. කියුබානු රජයට සහ අනුබද්ධ ආයතනවලට එරෙහිව ඇමරිකා පුළුල් සම්පාදක පනවා තිබෙනවා. ඒ කියුබානු ආරක්ෂාව බලශක්තිය මූල්‍ය අංශ ඉලක්ක කරගනිමින්. ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉරානය සමග කියුබාවට ඇති මිත්‍රකම හේතුවෙන් සම්පාදක පැන වූ බවයි.
2: අනුග්‍රහය කවුරු මොනවා කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

0: මට ගමේ ප්‍රජාශාලාවල වාදින්න දවසකට.
1: අපේ මේ ප්‍රජාශාලාව ගමේ?
0: ඕ
1: අයියෝ සුළු දෙයක්නේ. එතකොට මෙහෙම දෙයක් කෙරෙනවා කියලා ප්‍රචාරණය?
0: ඒව සේරම මම සේච්ඡාවෙන් කරගන්න.
1: ඈ
0: මම සේච්ඡාවෙන් කරනකො මගේ ඉන්නවා මේ සේච්ඡාම කරන ළමයි සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ මං පඩින දිගිවල මං ඒගොල්ලන් බලාගන්නවා.
1: ඈ
0: ඔව් ටීම් එකක් ඉන්නවා මට.
1: ආ ටීම් එකක්ම ඉන්නවද?
0: ඔව්.
1: ආ ඒ කියන්නේ ඒගොල්ලෝ ළඟ වැඩ කරනෝ සේච්ඡාවෙන්.
0: ඔව් සේච්ඡාවෙන්.
1: ගොඩක් ඉන්නවා.
0: ඉන්නවා 10-15ක් ඉන්නවා. එහෙම කාලෙන් කාලට ඉන්නවා. සමහර කට්ටිය ඇවිල්ලා දිගටම ඉඳලා මේ ස්වේච්ඡාවෙන්ම වැඩ කර ඉඳලා ස්වේච්ඡාවෙන්ම රිටයර් වෙලා ගිය කට්ටියක් ඉන්නවා.
1: නෑ හොඳයි හොඳයි හොඳයි.
0: ඒගොල්ලෝ ඔක්කොම මේ ප්‍රචාරණ වැඩි සේලු දේවල් ඒව බලාගනි.
1: එතකොට මේ මම නිකමට අහන්නේ.
0: ඔව්.
1: ඔය ක්‍රිකට් බෝඩ් දෙකේ කේස් එක ඇදි ඇදි තිබුණාන මෙච්චර කාලයක්.
0: ඔව්.
1: ඒ කාලේ ඔය ක්‍රිකට් බෝඩ් එක බාරගෙන ස්වේච්ඡාවෙන් කරන්න කවුරුත් එහෙම හිටියේ නැද්ද?
0: හල්ලි තියෙන තැන් වල ස්වේච්ඡාවෙන් නෑ.
1: ඈ?
0: ඒ මොකද? ඒ මොකද එන්නේ?
1: ආ හල්ලි තියෙනකොට ඒ හල්ලි තියෙන තැන් වල ස්වේච්ඡාවෙන් කරන්නේ නෑනේ.
0: නෑ නෑ නෑ නෑ.
1: හරි හරි.
0: ඒ වගේම තමයි ස්වේච්ඡාවෙන් කෝච්චියට බිල් තියන්නේ.
1: ඈ? හොඳයි එහෙනම් ඔබතුමා ආපු කාරණාව සිද්ධ වුණා කියලා හිතන්න.
0: කියලා විතරක් වැඩක් නෑ ඉතින් වැඩි වෙන්නේ නැහැ.
1: වෙනවද?
0: ආ වෙනවද?
1: ඔව්.
0: ආ එහෙනම් කමක් නෑ.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවද?
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතෝ ඉන්නවනම් එයාට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනි කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
8: ඉන්නේ. මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011 5 93 93 93.
10: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
11: හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
12: පිළිගන්න වේදිකාවට දසුනින් හසුනක් මැවූ දසුන් මත් කරන පුදසුන සනසන හදසුන ගිනි තියන ආදරණීය ගායකයා ඊළඟට පිළිගන්න වේදිකාවට දසුන්ගේ හසුන්පත සංගීතයෙන් මුසපත් කළ දුකට නටන කසුන්
13: නවත්තන්නෝක මේ නිවේදකය මේක හරියට කියවන්නේ. හොඳට අහගන්න. අද උදේ 10ට දසුන් මදුෂානුයි කසුන් වික්‍රමසිංහයි 100ට දෙනවා.
14: මම මේ දුකට නටන්නේ.
13: 100ට ටියුන් කරලා තියාගන්න. ටියුන් කර හින්දනේ දැන් ඇහෙන්නේ.
15: 100ත 2020.
16: අම්මා මට අද ක්ලාස්. ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
13: මේ මටත් අද ප්‍රැක්ටිස්. ස්නැක් එකක් ගන්න ඕනේ.
17: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
18: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
19: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
20: යත පොකට් මනි
21: අනුග්‍රහය
22: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න අමතන්න 13.9
23: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
24: 98.2 98.4
25: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
26: we can see ya

0: අපල සන්නාධ්‍යන අපේ මේ මහත්තයට එතුමා මේ පිටගමකින් ඇල්ල සේච්චාවේ අපේ ගමට මේ කරන්න යන්න මේ සුළුපටු දෙයක් නෙමේ මේක බොහොම වැදගත්වෙන අපේ ගමේ අයගේ සුභ සිද්ධිය උන්නතිය උදෙසා අපි සිද්ධ කරන මේක ඇවිල්ලා මේ සමාජ මෙහෙවරක් හැටියටයි මම මේක දකින්නේ. ඔය එතුමට මේ මයික්‍රෝෆෝන්
1: ස්තුතියි. අපි එහෙනම් ආරම්භ කරනවා රැකියාවේ උසස් වීමක් ලබාගන්නේ කෙසේද යන මේ දීප ව්‍යාප්ත දේශන මාලාවේ පළමු දේශනය මෙලෙස. හොඳයි, අපි බලමු මුලින්ම රැකියාවක් යනු කුමක්ද කියලා. රැකියාව එහෙම නැත්නම් රක්ෂාව, අපි ජොබ්ක කියන නමිනුත් අපි මේක හඳුන්වනවා. කෙනෙකුට කියන්න පුළුවන් නුවන් නුවන් කෙනෙකුට කියන්න පුළුවන් රැකියා වර්ග දෙකයි කියලා කියන්න පුළුවන්. එකක් රජයේ රැකියා, අනික පුද්ගලිකාංශයේ රැකියා කියලා දෙකක් රැකියා වර්ග දෙකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් හිතවතුනි සහෝදරවරුනි, මගේ මතය අනුව රැකියා වර්ග ජොබ් වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපි බලමු ඒ ජොබ් මොනවද කියලා. එපා වෙන ජොබ්, සේෆ් ජොබ්, අවුලක් නෑ ජොබ්, කරන්න දෙයක් නැතුවට කරන ජොබ්, ලෝන් ගන්න ඕන නිසා කරන ජොබ්, ජොබ් එකක් කරනවා කියන නාමයට කරන ජොබ්, ලෝන් එකක් ගත්ත නිසා කරන ජොබ්, ලෝන් එක ගෙවාගෙන යන්න කරන ඒවා, ජොබ් එකක් කරනවා කියන නාමයට කරන ජොබ්, පඩි හොඳ ජොබ්, පඩි හොඳ ඒවා, හොඳ පඩි, පඩි මදි ජොබ්, එහෙම තියෙනවා පඩි මදි. සංවේගදායක, කනගාටු, කඳුළු වෙන හොඳ පඩිජෝ, පඩි හොඳජෝ, පඩි මදිජෝ, පඩි ෂුවර නැති, පඩිය ලැබෙයිද කියලා ෂුවර නැහැ, දවසක් තියෙනවා හැබැයි ෂුවර නැහැ ලැබෙයිද කියලා. පඩිගෙන අපි වැඩි පුරකාසාරු කරේමු. ඔය වගේ එක එක වාදිලි ජොබ් තියෙනවා. තව තියෙන ස්ථිර නැති ජොබ් තියෙනවා, ස්ථිර ජොබ් තියෙනවා, අර්ධකාලීන ජොබ් තියෙනවා. දැන් මේ මොන ජොබ් එක කරත් හිතවතුනි උසස් වීමක් කියන්නේ ජොබ් එකක තියෙන මොන දෙයක්. අපේ රැකියාව වෙදින් එකක් නම් උසස් වීම ලිකර වගේ. උසස් වීමක් නැති රැකියාව බොන්න නැති වෙදිමක් වගේ බෝරි. මලයිවල් වලක් බොන්න දෙන මේ වගේ කාලෙක වෙදිමක බොන්න නොදෙනවා කියන්නේ අධික බෝරි.

0: උදේ 9:34යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේල් ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩාම් ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕලෙවල් දෙපාරක් කරන්න වුණා. අපරාධ කියන්න බෑ, ඒලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ, අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
3: ගිහන් හැබැයි එකක්.
2: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ හැබැයි සින්දු දෙකක්.
1: සතියේ දවස් පහේම උදේ 10ට.
2: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.
4: ඉකිකාරී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: සයිතුන්ස් යසුවට CDB රන් අය රත්තරන් අයද නිස්තරමත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත්කර ගන්න පුළුවන්.
5: ජීවිතේ ලස්සනට ගෙවන් පච්චයක් කොටා ගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
4: කිලිටි වෙනතන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබතන කුසලය හොයාගන්න එක අමාරු නෑ.
5: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා කරන්නේ.
4: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
6: සියත බණ මඩුව.
4: මෙවර දේශක යානෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011 544 5000
8: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
10: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
11: ඔව්.
10: ඔයාගේ සතුටට හේතුවක් මම
11: වෙන්න try කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න
12: දරුවෝ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
13: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: 98.2 98.4

0: අපි උත්සාහ කරන්න ඕන පුදුවත්තර රැකියාව කරන මේ ටික කාලේ හැම වෙලාවෙම අපි ට්‍රයි කරන්න ඕන. කොටු අල්ලලා හරි, මුට්ටි අල්ලලා හරි, කේලම් කියලා හරි, වලන් හොදලා කටු කාලා හරි, බත් ඇදලා කඩේ ගිහින් හරි, අන්ති ඇදලා හරි, කකුලෙන් ඇදලා හරි, කේලම් මොකක් හරි කරලා සසීම ගන්න. පඩි වැඩි කරගන්න. ලොක්කට ගුඩ් මෝර්නින් කියලා, ඉවිනිං බොස් කියලා, බයි බොස් කියලා, තේ කාදල දීලා, කිරි ටොපි ගීන් දීලා, ගෙදර හදන දෙයක් ගීන් දීලා, පැණි බෝතලයක් හකුරු මුලක් ගීන් දීලා, පියට්ටියක් ගීන් දීලා, ලොක්කගේ ගෙදර මොකක් හරි කරදරයක් වුණාම ගිහින් ඒවට සම්බන්ධ වෙලා දායක වෙලා කැපවීමෙන් වැඩ කරලා, එතනින් ගියාම ලොක්කගේ හිතන්නකෝ අනතුරක් වුණා, ලොක්කගේ ආච්චි අම්මාගේ මේ කොටහලු ගෙදර වුණා, හරි ආච්චියම්මගේ නෙමෙයි ලොක්කගේ දූගේ කොටහලු ගෙදර වෙන්න පුළුවන්, ආච්චියම්මගේ මල ගෙදර වෙන්න පුළුවන්, ලොක්කගේ මේ හස්බන්ඩ්ගේ මේ වයිෆ්ගේ මේ කාර් එක කැඩුණු වෙලාවේ මොකක් හරි එහෙම වෙන්න පුළුවන්. ඔය විදිහෙන් ඔය ආකාරයෙන් එක එක ආකාරයෙන් කොස්සේ හෝ අපි සස්වීම ලබා ගන්න ඕන. මෙතන අපිට තියෙනවා තව විදියක් උසස් වීමක් ගන්න. ලොක්කගේ කාමරේට යන්න ඕන. ලොක්කගේ කාමරේට රින්ගන්න. තේරෙයි? ලොක්කගේ කාමරේට රින්ගලා නිතර නිතර උසස් වීමක් ගන්න අපිට පුළුවන්. ඔව් මොකක්ද වන්නේ? ඔය තරුණ මහත්මයා මොකද කියන්නේ? මොකක්? ඇයි අතීසියෙ?
1: හැබැයි මෙයා?
0: ආ?
1: මෙයාගේ ජොබ් එක නැතිවනේ ලොක්කගේ කාමරේට රින්ගලා
0: තමයි. ඒක හොඳයි.
1: මෙයා ලොක්ක නැති වෙලාවක ලොක්කගේ කාමරේට රින්ගලා වුණා නේද?
0: ඈ?
1: ඔව්. තනියෙන්නේ තව කෙනෙක් තව කෑවේ කෙවුත් එක්ක.
0: නෑ.
1: ඔව්.
2: මයික් එක වඩත්
0: ඉවර නෑ.
2: හරි ඒද.
0: කවුද අර ඉලි කට්ටියගේ?
2: මේක අද ප්‍රජාශාලාවේ මරණ අදාළ සමිතියේ තියෙනවා. දැන් මරණ අදාළ සමිතියේ ඉන්න කට්ටිය අම්මත් තියෙනවා. ඇවිල්ලා ඉන්නේ දැන්. ඒ නිසා අපි මේක මෙතකින් නවත්තලා ඉතුරු කොටස වෙන මේ අදීමුද අතීතේ මේ අනාගතේ තරයමු.
0: ඈ?
2: ඔව්.
0: අනාගතේද?
2: ඔව්.
0: දැම්බැ. එක දවසෙන් මේක ඉවර කරන්න බෑ.
2: එක දවසෙන් කොහොමවත් ඉතින් මේ තනතුරු මේ උසස් සීන් ගන්න බෑනේ. ටික කාලයක් යනකොට ඒ ඔබතුමා මේ ගමේ ටික කාලයක් රැඳිලා අපේ සංග්‍රහ ආකාරයේ භුක්ති විඳලා මේ ගමේ මේ අපේ මිනිස්සු රාංගු සූදානම් කරලා තියෙනවා. ඈ? රාපොට්ටක් බීලා.
0: ඈ?
2: කිතුරා තියෙනවා.
0: හොඳයි එහෙනම් අපි අපේ මේ දේශනමාලාව ඊළඟ කොටස අපේ නුදුරු දිනක පවත්වන අදහසින් අපි මේ දේශනය අදට මෙතකින් නිමාගනිමු.
2: ඈ?

0: Theatre Top Story.
1: පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්. භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන බවයි. විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් ඊයේ කුලියාපිටියේ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා. එහිදීම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කළේ මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවයි. කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මරණය සිදු ඇති බවද එහිදී ප්‍රකාශ කළා. අදාළ නිලධාරියාගේ බලසිරුර පිරිත අසුවා කරනු ලැබුවේ ඔහුගේ ගෙවත්තේ තිබියදී.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීවී ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4 700.
3: Theater. Divina Pura.

0: Cy Wissa. Theater 2020.
1: Theater Cy Wissa. Anka 19.

0: හරිම ලස්සනයි. එක මියසිකල් ෂෝ එකකට ගියා වගේ හැඟීමක් දැනුනේ.
1: ස්තුතියි ස්තුතියි.
0: රයිට් හද දවසේ අපිත් එක්ක ඉන්නේ ගුඩ් මෝර්නින් කියලා ආදරෙන් පිළිගන්නවා.
1: සුභ සුබෝදයසනක්.
0: මේ පැත්තෙන් දසුන් මදුෂාන් සහ කසුන් වික්‍රමසිංහ. කවුද අයියා කවුද මල්ලි?
1: අයියා කසුන් මල්ලි දසුන්.
0: ඉතින් දසුන් මුලින්ම කියන්නේ ඉතින් මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?
1: මිරස්ල ෂේප් එක යනවා වැඩ ටික කරගෙන යනවා මගේ බෑන්ඩ් එකේ වැඩ ටිකයි මගේ සෝලෝ වැඩ ටික අයියත් එක්ක සෙට් කළා කරගෙන යනවා ඒක ඇස්සේ මගේ පොඩි රීමික්ස් එකක් කරා සිංදු වල ඉතින් රෑප් රහිනේ කියලා ඒකත් සෝෂල් මීඩියා හරහා දැම්මා ඒකයි ඉතින් සිංදු කියාගෙන ෂේප් එක ඉතින් ආතල් එකේ ඉන්නවා
0: ෂේප් එකේ ආතල් එකේ ඉන්නවා කසුන් කොහොමද
2: කොහොමද කිව්වොත් හොඳින් ඉන්නවා
0: හොඳින් ඉන්නවා
2: වගේම හොඳින් ඉන්නවා ඒ වගේම මම අර මං හිතර මං කලිනුත් අපිලා කිව්වා මම ස්ටුඩියෝ කම්ප්ලෙක්ස් එකක් ඇදුවා ඒ කියන්නේ කොන්සර්ට්ස් රිහර්සල්ස් වලට චුට්ටක් ස්පෙෂලයිස් වෙනක් හදාගෙන ඉතින් එතන මේ දවස්වල වැඩ ටිකක් කරගෙන යනවා ඒ වගේම ප්‍රොඩක්ෂන් වැඩ ටිකක් කරගෙන යනවා ස්ටුඩියෝ එකේ සින්දු කීපයක් එන්න තියෙනවා මං කරපු ආටිස්ට්ලත් එක්ක එතකොට මල්ලිගේ වැඩ දෙකක් අපි ෆයිනලයිස් කරගෙන යනවා ඔයගේ වැඩ ටිකක් එක්ක
0: කරගෙන යනවා
2: ලයිෆ් එක ගිවිගෙන යනවා
0: දැන් මේ මට මුලින්ම කියන්න අයියේ මල්ලී කියන්නේ කොයි දෙන්නට ශේෂ්ත්‍රයට එන්න කොච්චර උදව්වක් වුණාද කවුද කියන්නේ ඒකට උත්තරේ
1: කවුද අහන්නේ සහෝදරත්වය කියන එක ඉතින් ඒක මුලින්ම තිබ්බා අපි අතරේ මොකද මට තනියම මේ ශේෂ්ත්‍රයට එන්න බැහැ මේ අයියා නැත්තම් ඉතින් අයියා තමයි මගේ හැම දෙයක්ම බල්ලා කරලා ඉතින් අපි සෙට්ලා තමයි මේක කරේ ඉතින් ඒ තාක් දුරට එනකන් ඉතින් ඒ සහෝදරත්වයේ ඒ බැඳීම එක තමයි අපි ශේෂ්ත්‍රයට ආවේ අතර 2013 වර්ෂයේ එක්තරා රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකින් තමයි මම මේ ශේෂ්ත්‍රයට ආවේ ඉතින් ඒකේ ඉතින් තරඟ කරලා සින්දු කියලා අපි තෝරලා නේද අපි ලොකු ගේමක් අපි ඒ දවස්වල කරා
0: හරි
1: ඉතින් ඒක අර අපි ඒ බොන්ඩ් එක නිසා තමයි අපිට ඒක ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණේ ඉතින් ඒක මාර විදිහට වැදගත් වුණා මට මේ ශේෂ්ත්‍රයට එන්න සහ රැඳී ඉන්න
2: ඔය ඇත්තටම හැකියාව කියන එක නොතිබ්බනම් අපි දෙන්නටම ඉන්ඩස්ට්‍රි එකට එන්න බෑ
0: හරි
2: මං හිතන්නේ අපිට දෙමව්පියන්ගෙන් ආපු යම්කිසි හැකියාවක් අපි ගාව තිබුණා ඒ වගේම කමිට්මන්ට් එකක් තිබුණා සහ උත්සාහයක් ආසාවක් තිබුණා වැඩේට ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් එයාගේ කියන්නේ මල්ලි එයාගේ අවුට්ෆිට් එක එතකොට එයාගේ පෙනුම ගැන හිතන අතරේ මම මියුසික් ගැන හිතුවා ඉතින් ඒ දෙක එකතු වෙලා මං හිතන්නේ අපි සෑහෙන දුරක් ඇවිල්ලා තිනවා මේ වෙනකොට
0: ඔව් එයා පුදුර ගැන අපි තව ඉස්සරහටත් කතා කරමු දැන් අපි චාට් එකේ ඊළඟ සෙන්දු අහලමු

0: උදේ 10යි විනාඩි 16යි.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
2: ප්‍රධාන
3: පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
5: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක් වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
7: Oh, hit this one more.
8: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීඩ්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසි 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, රතු පොරිපු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දිමන වළංගුවන්නේ 2026 මේ මස පළමුවනිදා සිට තුන්වෙනිදා දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: සරයි.

0: ಕೇಳ್ತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ප්‍රශ්න සල්ලි කරගමු දාන්නකෝ සියත FM
3: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
1: සියත පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න අමතන්න 13.19
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් 98.2 98.4
5: අද හමු වෙමු අපි
6: දසුන් මදුෂාන් සහ කසුන් වික්‍රමසිංහ සමගින් සියතා T20

0: ஆத விசை விசை 2020
1: අයියට සින්දු කියන්නත් පුළුවන් මල්ලිට සින්දු කියන්නත් පුළුවන් පවුලේ වෙන කාටද සින්දු කියන්න පුළුවන් අම්මා තාත්තා සහ පවුලේ ආභාෂයත් එක්කද මේ මියුසික් ෆීල්ඩ් එකට එන්නේ
2: අපිට කිසිම ෆැමිලි එකේ කිසිම ගායකයෙක්වත් කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ අපිට තාත්තට සින්දු කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා නමුත් එයා වෘත්තිමය ගායකයෙක්වත් සංගීත සම්බන්ධ කෙනෙක් නෙමෙයි අපේ අම්මත් එහෙමයි ඉතින් මං හිතන්නේ පාසලෙන් තමයි අපි පටන් ගත්තේ අපේ ගුරුවරු ඉතින් මතක් කරන්න ඕනේ හැමදාම
3: මොරටුවේ
2: කුමාර විද්‍යාලයේ ඉතින් විජේ බණ්ඩාර වෙලතුළු සර් ඒ වගේම චමිලා නාබලි ටීචර් ඔහොම අපිට උගන්වපු ගුරුවරු ගොඩක් හිටියා ඉතින් මම පර්සනලි මම නන්දාමාලි ගුරු මෑණියන්ගෙන් ශාස්ත්‍රීය සංගීතය හදෑරුවා ඉතින් ශාස්ත්‍රීය ආභාෂය වගේම කාලෙත් එක්ක මල්ලි කියන දසුන් වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් එකකට පොඩ්ඩක් නැඹුරුනා. එතකොට මට මගේ මියුසික් කැරියර් එක වෙනස් වුණා ඉන්ඩියන් ක්ලාසික්ස්යි අර වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් එකයි දෙකේ පොඩි හයිබ්‍රිඩ් මුහුම් ආරකට තමයි මම මියුසික් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒකක් පොඩි වාසියක් වුණා කිව්වොත් වැරදි නෑ. අපි ඒ ගමන ඒ විදිහට යනවා නේ.
3: ඔව් අනිවාර්යෙන්.
1: අනිවාර්යෙන්. දැන් අලුතින් සින්දු හැම එන්න තියෙන දසුන්ගේ.
3: ඔව් අලුතින් ඇත්තරම සින්දු ගොඩක් කරලා තියෙනවා. මොකද දැන් පොඩ්ඩක් මේ කියන්නේ මොඩර්න් වෙලා තියෙන දැන් සින්දු අර එන පරණ තාලෙම මිනිස්සු සින්දු අහන විදිය වෙනස්. ඊට පස්සේ මිනිස්සු සින්දු ඒ කියන්නේ අහන බලන විදිය දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ ඒවට හරියන්න තමයි අපි අපේ මියුසික් එක දැන් කරන්න ඕනේ.
1: ඒ කියන්නේ කමර්ෂල් වෙන්න ඕනේ කියන එක.
3: කමර්ෂල් උත් නෙමෙයි. ඉතින් ඉස්සරින්නම් කමර්ෂල් මියුසික් කියන එක ඒක තිබ්බා. ඒ කමර්ෂල් මියුසික් හැමදේම
2: තිබුණා.
3: නමුත් දැන් පොඩ්ඩක් අර වෙනස් වෙලා තියෙනවා සහ සින්දු ගොඩාක් අද මේ ඒ කියන්නේ අද දවසේ බැලුවත් සින්දු 200ක් විතර සාමාන්‍යයෙන් එළියට එනවා. ඉතින් අර ඒව අතරේ පොපප් වෙන සින්දු තමයි අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒකට තමයි හැම වෙලාවෙම මහන්සි වෙන්නේ. ඉතින් ඒකයි පොඩි කාලයක් කියන්නේ අපිට සින්දු එළියට දාන්න. ඇත්තම අපිට සින්දු හදන එක ඇත්තම ඊසි. ඒ කියන්නේ එහෙම ලේසියෙන් අපිට විනාඩි දෙකෙන් තුනේ සින්දුවක් වුණත් හදලා එළියට දාන්න පුළුවන්. නමුත් ඒකේ අර තියෙන ජීවය නැහැ නේ. ඉතින් අර ඒක අපි හොයාගන්න තමයි අපි හැම වෙලාවෙම මහන්සිලා අයියේ මායි තමයි ඒක හැම වෙලාවෙම හොයන්නේ. මොකද මෙයා තමයි මගේ ටේස්ට් එක දන්නේ. ගොඩක් කල රණ්ඩුත් වෙනවා. මට මේ ගොන අර කොහොනේ කියලා. ඒ කියන්නේ අපි ඒ ගැටුම ඇති කරගන්න මේ නිර්මාණය සාර්ථක
1: කරගන්න.
3: ඉතින් ඒ මොඩර්නයිස් වෙච්ච කතාවත් එක්ක පොඩි කාලයක් යනවා අපිට සින්දු එළියට දාන්න. නමුත් අපි සින්දු පැක් එකක්ම හදලා තියෙන්නේ.
2: ඔව්. ඒ කියන්නේ ඒක පැහැදිලි කරොත් දැන් ඉස්සර වගේ නෙමෙයි මාධ්‍ය දැන් අතරම ඩිජිටල් එතකොට ඩිජිටල් මාධ්‍ය ඉස්සර තිබු දැන් අපි ටීවී රේඩියෝ වලට වඩා දැන් වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේම දැන් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක එක්ක මං හිතන්නේ සින්දු එළියට එනවා ගොඩාක් වැඩි දැන්. ඒ කියන්නේ ඒකට අපිට තරහක්වත් ඒකට අපිට පසුතැවීමක්වත් නැහැ මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ඉස්සරහට යන්න ඕන නිසා. හැබැයි මේ වෙනකොට මියුසික් සම්බන්ධව හැකියාව ඇති සහ නැති කියන දෙගොල්ලම මේ AI තාක්ෂණයෙන් සින්දු හදනවා. එතකොට ඒක ඇතුලේ පොඩි ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද අපේ ආටිස්ට්ලගේ සින්දුම AI රීක්‍රියේට් කළා මට ඇහිලා තියෙනවා සෑහෙන්න. නිකන් අපි FM කියන එකේ නැති වුණත් ඩිජිටල් මාධ්‍ය වල සෑහෙන්න එහෙම යනවා.
1: ඉතින්
2: එතකොට ඒකේ නියාමනයක් නැතිකම සහ ඒක තෝරා බේරා ගන්න මේ අපේ අසන්නන්ට එතකොට මේ මියුසික් පාවිච්චි කරන අයට තියෙන කෙනෙක් එඩියුකේෂන් මට්ටමේ තියෙන සමහර උස් පහත් වීම මත දැන් එලියටම සින්දු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා.
1: ඒක ඇත්තටම මේ ගැටුමක්ද එහෙම නැත්නම් ගායකයන්ට ගායිකාවන්ට වෙලා තියෙන අසාධාරණයක්ද?
2: ඒක අසාධාරණයක් කියන්න බෑ. මොකද හේතුව අපි මේ ඩිජිටලයිස් වෙච්ච ඉන්ඩස්ට්‍රි එකේ අපි ඉස්සරහට ඒකත් එක යන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි ඔතන ගැටීමක් ඇති වෙන්න ඉඩක් තියෙනවා. මොකද හේතුව සමහර කාලවලට මගේම ඔරිජිනල් එක AI කටහඬකින් යනවා ඇහෙන බල එක මට එක පැත්තකින් සතුටක් වෙන්න පුළුවන්. ඒක වෙන version එකක් විදිහට ලස්සනට කවදා හරි දවසක popular වුණොත්. හැබැයි එතන මට ලැබෙන්න ඕන IT මට අහිමි වෙනවා නම් එතන ගැටීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔතන හරි ඕක මං හිතන්නේ හරි ගැඹුරු කාරණයක්. අපි ඒක විසඳන්න දැන් ගොඩක් අය මැදිහත් වෙලා තියෙනවා.
1: හරි.
2: ඉතින් ඒ නියාමනය ඇතුව යනවා නම් තමයි අපි සතුටු. මොකද අපි ගොඩක් මහන්සි වෙනවා සින්දුවක් හදන්න.
3: ඔව් අනිවාර්යෙන්.
2: ඉතින් තමයි අතර දැනට තියෙන
1: සිටුේෂන් එක. දැන් අපි තාක්ෂණෙත් එක්ක අලුත් වෙන්න ඕන කියන එක අපි හැමෝම දන්නවා. මීඩියා ඉන්ඩස්ට්‍රි එකෙත් එහෙමයි, මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙත් එහෙමයි. එතකොට මේ වෙද්දි එදාට වඩා අද සින්දුවක් කරනකොට ඒ තාක්ෂණය මොන වගේ විදිහටද පාවිච්චි කරලා තියෙන්නේ? දැන් සින්දු හදනවා, සින්දු කියන කෙනෙක් විදිහට
2: තාක්ෂණය ගැන කතා කරොත් තාක්ෂණයේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ දැන් අපි හිස්ටරි එක ගැන කතා කරොත් ඉස්සර 4 ට්‍රැක් කියන ස්පූල්ස් වල රෙකෝඩ් කරපු කාලේ, දැන් ටේප්ස් වල රෙකෝඩ් කරපු කාලේ ඉඳන් මේ වෙනකොට විකාශනයක් තියෙනවා. ඇත්තටම හරි ලේසිනේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක වුණත් අපි අපිට ඕනම් පුළුවන් ලයිව් නැතුව රෙකෝඩින් එකක් කරලා ඒකේ තියෙන අඩුපාඩු ටික හදලා අසන්නන්ට මේ හරි ක්ලියර් පැහැදිලි කියන්නේ සුපිරිසිදු ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න. ඒකේ වටිනාකමක් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි ඒ තාක්ෂණය දියුණු වීම වැරදි විදියට පාවිච්චි කරන අවස්ථා ඕන තරම් තියෙනවා. කියන අපි උදාහරණයක් ගත්තොත් සෑහෙන මහන්සි වෙන හොඳ ටැලන්ටඩ් වොයිසස් තියෙන අයට වඩා සමහරක් වෙලාවට තාක්ෂණය පාවිච්චි කරලා ඉදිරියට එන ගායක ගායිකා අපි දැකලා තියෙනවා. ඒක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔතන ප්‍රශ්නේ ඉන්නේ ලයිව් සිංගින් කියන තැනට ආවට
1: පස්සේ.
2: ලයිව් සිංගින් වලදී ඒ උස් පහත් වීම අපිට තේරෙන්න ගන්නවා. අසන්නන්ට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ වෙන්නේ සෝෂල් මීඩියා වල ට්‍රෝල් වෙන්න ගන්නවා. ඉතින් ඔය වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට එහෙම එතන කාවත් එහෙම බෙදාවෙන් කරන්න බෑ. ඒ යම් කිසි කෙනෙක්ගේ ලක් එක වගේම ඔය ටැලන්ට් එක දෙකම එක තැනට ආවම තමයි ඇත්තටම ගායකෙක් හෝ ආටිස්ට් කෙනෙක් අපිට ගත්තොත් බිහි වෙන්නේ. ඉතින් තාක්ෂණයත් එක්ක අපිට යන්නම වෙනවා.
1: අනිවාර්යයෙන්.
2: ඒක අපිට අමතක කරන්න බෑ.
1: හරි, තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේක මේ සිද්දුවෙන් පස්සේ අහන්නම්.

0: 10 විනාඩි 33යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: එමේ මාර හුට්ටප් පරණි බං වෙලා තියෙන්නේ.
4: ඇයි?
3: ඇයි නෙවෙයි හවසට නටවන්න වෙන්නේ නැයි.
4: ආ නටු නටු.
3: මේ විහිළු නෙවෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
4: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කප්පුගෙන් ඕඩර් කරපන්කෝ.
3: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනවා දන්නවනේ.
4: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
3: ඇයි සුරම්මියන්න කලින් මාව ඇම්බියුලන්ස් එක පටවලා උඹට හොස්පිටල් යවන්න දෝනේ.
4: මොන ඇම්බියුලන්ස් එකද බං ඒ වෙන නම්බර් එක. මේ 13:37 කියන්නේ කප්පුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
3: ඈ එහෙමත් පුළුවන්ද?
4: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං කතා කරා ටක් ගාලා ඕඩර්
3: කරා.
5: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක. සීත වොයිස් ඔෆ් ෆැමිලි. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
8: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
7: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
9: 98.2 98.7

0: දිවයින පුරා
1: මම මේ දුකට නටන්නේ
0: දසුන් මදුෂාන් සහ කසුන් වික්‍රමසිංහ සමගින් සියත T20 සියත විසයි විස සියත 2020

0: see you at the 2020.
1: අපි දැන් අර කලින් කතා කර කර හිටිය එකත් එක්කම කතා කරමු. දැන් ගායකෙක් ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ සෝෂල් මීඩියාවල හරි මීඩියාවල හරි රෙකෝඩ් කරලා සින්දුවක් කරනවට අමතරව ලයිව් සිංගින් කියන එක අපි කිත්තමකෝ වේදිකාවක මියුසිකල් ෂෝස් වල සිං කරේ නැත්තම් එයාගේ පැවැත්ම නැති වේද?
2: පැවැත්ම ඒ කියන්නේ ඒ පැවැත්ම කියන්නේ සාපේක්ෂයි. ඉතින් ඒක ගොඩක් අද ඉන්නවා ඩිජිටල් මියුසික් කරන ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලෝ ස්ටේජ් වලට එන්නේ. හැබැයි ඒගොල්ලොන්ගේ සින්දු හිට්. එතකොට මිනිස්සු අහනවා මේවා කරනවා. නමුත් ඒගොල්ලෝ පවතිනවානේ. ඉතින් අර ඒක සාපේක්ෂ කාරණයක් මම දකින විදිහට. මොකද ඒ ඔය දැන් ලයිව් ෂෝස්, එතකොට ඉවෙන්ට්ස්, ඔය කෝපරේටිව් ඉවෙන්ට්ස් කියන එක අපි මම පෞද්ගලික මම ප්ලේ කරලා තියෙනවා. මගේ බෑන්ඩ් එකේ අපි වෙන ලේයර් එක ප්ලේ කරනවා. ඉතින් ඒවට ආවම ඒවයි තරඟකාරීත්වය වැඩි. සහ අපි ප්ලේ කරන්න ඕන පැය 4-5 එක දිගට. එතකොට ඒ එන මිනිස්සුන්ට අපි සතුටු කරේ නැත්තම් ඒ මිනිස්සු අපිට බැක්ෆයර් වෙනවා අන්තිමට. ඉතින් අර ඒක ලොකු තරඟයක්. ඉතින් එතනට එන්න බෑ ලේසින් මේ සින්දුවක් කරලා හෙට උදේ වෙද්දි එතනට එන්න බෑ. ඒකට ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඒකට කාලයක් කට්ට ගන්න ඕනේ. ඒකට දුකක් තියෙනවා විඳින්න. ඒක විඳලා එන්න ඕනේ එතනට එන්න.
1: ඉතින්
2: මම දකින විදිහට අර ඒ ඒ ඒ අර ස්ටේබල් වෙනවා කියන එක හරි මේ සාපේක්ෂ කාරණයක්. ඉතින් හැමෝටම ඒක දැන් අද දැන් තියෙන මාධ්‍යත් එක්ක හෙට උදේ වෙද්දි කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ටක් ගාලා. හැබැයි එයාගේ හරය ඇතුලේ තියෙනවද කියන එක අපි බලන්න ඕනේ. මොකද දැන් ගායකෙක් නම් එයාට අනිවාර්යෙන් ලයිව් සිං කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයාට ලිරික්ස් හරි කම්පෝස් හරි මොකක් හරි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් මං හිතන්නේ එතන ගායකෙක් හරි නර්තන ශිල්පියෙක් හරි චිත්‍ර ශිල්පියෙක් හරි වේවා ඒ තමන්ගේ ටැලන්ට් එක ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒක තමයි මම දකින්නේ අර සාපේක්ෂ කතන්දරේ.
3: ඒ කියන්නේ හොඳ පොයින්ට් එකකට ආවා. ඒ කියන්නේ සමහර කලා ඩිජිටලි හරි මොකක් හරි ට්‍රික් එකක් ගිමික් එකක් පාවිච්චි කරලා එයා ගායකෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගායකයා ලයිව් සිං කරනවද නැද්ද කියන එකට වඩා එයාගේ අනිත් කැලේ දැන් ගායකයෙක් වුණාම උදන අඩංගු වෙන කැලේ කීපයක් තියෙනවනේ. එකක් ලිරික් ෂීට් එක. දෙවෙනි කාරණේ එයාගේ මෙලඩි එක. එතකොට එයා ඒකට පාවිච්චි කරලා දෙන මියුසික්. තුන්වෙනි කාරණේ තමයි ඔය හඬ දායකත්වය කියලා කියන්නේ. හඬ දායකත්වය ෆේල් කියලා හිතමුකෝ අපි. එයාට ලයිව් සිං කරන්න බෑ. හැබැයි එයාම රචනය කරපු එයාගේ තනුව ඒ වගේ මෙයා රචනා කරපු එයාගේ ලිරික් ෂීට් එක ඉතාම හොඳ මට්ටමක තියෙනවා නම් එතකොට එයා ටැලන්ටඩ් නෑ කියන තැනට අපිට දාන්න බෑ. එයාට සාපේක්ෂව ගායන හැකියාව ටිකක් අඩුයි. හැබැයි එයාගේ ටැලන්ට් එකක් තියෙනවා
2: අනිවාර්යෙන්
3: වෙන පැත්තක. මං කියන්නේ අපිට කවදාවත් එහෙම කාවවත් උස්පහත් කළ දකින්න බෑ. ඒක සාපේක්ෂයි. දැන් අද කෙනෙක් රෞද්‍ර සංගීතයට ප්‍රිය කරනකොට කෙනෙක් හරි ස්මූත් සංගීතයට ප්‍රිය කරනවා. ඉතින්
2: එතන තමයි වෙනස තියෙන්නේ.
3: අපි මේ වෙනස ඇතුලේ එක පොකට් එකක් තෝරගෙන අපි කැමති දේ ඒ පොකට් එක ඇතුලට දාගන්න එක තමයි
2: අපි කරන්නේ. හරි කතාව.
1: ටිකක් බර සාකච්ඡා කරගෙන ගියා.
2: ඒක තමයි මම බැලුවේ. දැන් අපි පොඩක් කොයිතත් ෆන් කරන්නේ. ඒ කියන්නේ ෆන් කරන්න
1: තමයි අපි සින්දුවක් අහලා එමු ෆන් කරන්න.
2: ඕකේ. අයියගේ සින්දුවක් අහන්න.
3: මේක මම මෙහෙම කියනවා. මේක මම තනු නිර්මාණය කරපු ගීතයක්. මේකේ ලිරික් ෂීට් එක කළේ අපේ ලසිත් අය ලසිත් මාලිංග බෝල මේ ස්ලිංග. ඉතින් මේක අපි එකතු වෙලා කරපු ගීතයක්. මේක ඔරිජිනල් ගායකයා අපේ වටලප්පන් කියන බෑන්ඩ් එකේ මිනුරහල් වතුර. ඉතින් මම නිකන් පොඩ්ඩක් ට්‍රයි කරලා දෙනවා.
1: ඕකේ.

0: I Whistle. See you at the 2020.
1: රයිටර් හද අපිත් එක්ක ඉන්නේ දසුන් සහ කසෝන්. කසෝන්ගේ පැත්තට ගියොත් දුකට නටන්නේ සින්දුව. පහුගිය කාලේ සෑහෙන ජනප්‍රිය වුණ සින්දුවක්. අවුරුදු කීයකට පස්සේද එහෙම සින්දුවක් කළේ?
2: මං හිතන්නේ මං අවුරුදු 4ක විතර ලොකු බ්‍රේක් එකක් අරගෙන තමයි මම සින්දුවක් කළේ. මොකද ඒක තහම්බයක්. ඒකෙදි මතක් කරන්න ඔය මේ ප්‍රමෝද් රශ්මිත කියලා මල්ලි කෙනෙක් එක්ක තමයි මම ওই වැඩේ කළේ. අපි අතර වෙන කෙනෙක්ට හදපු සින්දුවක්. අන්තිමට කමොත් මල්ලිම මට කිව්වා මේ අයියේ මේක ඔයාම කියන්න මේක ප්‍රොඩක්ෂන් පැත්ත මම බලාගන්නම් අපි කරමු කියලා. ඉතින් අපි කරද්දි හිතපු නැති එකක්. මොකද ඕකේ ලිරික් ෂීට් එකත් මගේ, මෙලඩි එකත් මගේ, මියුසික් මං කරලා තියෙනකොට ඒක හරි වෙනස් විදිහේ කතාවක්. මෙහෙම ඒක ඇත්ත කතාවක් කියලා ගන්නත් පුළුවන්. මොකද ගොඩාක් ඔෆිසස් වල ඉන්නවා, ඔෆිස් වල කියන අපි දන්න තැන්වල පොදු ස්ථානවල අර අකලට වයසට ගිහපු මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ ස්ටඩීස් වලටම හිත මේ දාලා ඊට පස්සේ ආ ඩිග්‍රී කරගෙන ජොබ් එකේ උඩට ගිහිල්ලා තමන්ට සල්ලිත් තියෙන. හැබැයි එයාගේ ලයිෆ් එකේ එක කැලලක් එයාට මිස් වෙලා. දැන් ඔය දුකට නටන්නේ කියන සින්දුව අපේ අසන්න අතර හරි ජොලි සින්දුවක් විදිහට ගියාට ඔක ඇත්තටම ගැඹුරු කාරණේ හරි දුකයි. ඒක මොන පැත්තට හරි අපේ විවර්ස්ලා වගේ අසන්න බාරගත්තා. ඉතින් ඒ සින්දුවේ තැනට උස්සල තිබ්බේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි, මේකට උදව් කරපු එකට ස්තුතියි. සෑහෙන කාලයකට පස්සේ තමයි මම සින්දුවක් කිව්වේ. ඒකත් අහම්බෙකින් සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සෙත් මම සින්දු කීපයක් කළා. තව සින්දු දෙකක් කරලා තියෙනවා, එන්නත් තියෙනවා.
1: ඒවා නිකන් මොන ටයිප් එකේවද?
2: ඇත්තටම 68 කියන සංකල්පෙන් මම පොඩ්ඩක් මිදුණා. මගේ ඉස්සරහට එන ගීත දෙකම විරහව කියන්න බැරි විරහවට මිනිස්සු ගොඩක් කැමති. එක සින්දුවක් විරහ ගීතයක්. ස්ලෝ රිදම් එකක තියෙන ලයන්විත ගීතයක්. දෙවනි සින්දුවත් පොඩි ආදරණීය ගීතයක් කියලා කිව්වත් හරි. ඉතින් ওই සින්දු දෙකේ ප්ලෑන් එකක තමයි දැන් මේ දවස් ටික ඉන්නේ. ඒ අතරතුර මල්ලිගේ සින්දු දෙකක් අපි හදලා තිනවා. මොනාලිසා කියලා සින්දුවක් හදුවා. ඒක පොඩ්ඩක් වෙනස් කතාවක් නේ. එතකොට අපි තව සින්දුවක් හදාගෙන යනවා. ඒක ෆයිනලයිස් වෙන ගමන් තියෙන්නේ.
1: දැන් කල වයස හරියද්දි ඕන වෙලාවට
2: මන්න ඉතින් වෙලාවට වැඩි මැච් එක ගැහුවා.
1: මැච් එක ගැහුවා. දසුන් මැච් එක
2: තාම 19.
3: තාම මේ අපි එතන නැවතිලා ඉන්නේ මම. මේ එතනින් එහාට යන්නේ නැහැ මේ
1: 19 යන්නේ නැහැ. මගේ සේවය
3: යන්නේ අපි වෙන එකම බෝට් එකේ
1: යන්නේ.
3: ඔව් ඉතින් නැහැ ඉතින් මේ වෙන දවසක ඉතින් වෙයි ඒක.
2: වෙන දවසක.
1: දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නාද?
3: නෑ තාම නෑ.
1: තාම නෑ.
3: ඔව් ගර්ල්ෆ්‍රෙන්ඩ් ලාට දෙන්න කාලයක් නෑ ඇත්තටම. ඒක වගකීමක්. ඒක තාම මම මේ දෙන්න සහ ගන්න සූදානම් නෑ. ඉතින් එතනදී අසාධාරණී කරන්න බැරි නිසා මම මගේ මියුසික් එකට ෆෝකස් කරගෙන ඉන්නවා මේ අවුරුදු දෙක තුන. මොකද අපිට හැමදාම මියුසික් කරන්න බැරි වෙයි. මොකද මේ සින්දු කියන්න පුළුවන් කාලේ විතරයි අපි කියන්නේ. ඉතින් ඒ කියන කාලේ උපරිම කියන්න
1: ඕනේ.
3: ඒ නිසා මට අර වෙන දෙයකට ඔළුව දාන්න මට බෑ. මොකද මම දන්නේ මේක විතරයි. ඒ නිසා මේක කරගෙන පුළුවන් කාලයක් වෙනකන් ඉන්නවා. හරි කෙනෙක් හම්බුනොත් ඉතින් කසාදයකට යන්න හිතනවා.
2: කසාදයක් කියන එක බමින් නම් වාලි බැඳලා වැඩක් නැහැ නේ. ඒතකොට තව වගකීමක් ගන්න. මේක හරියට ගත්තොත් මේක වැරදියට ගන්න නැති වෙයි. මට තිබුණේ එක බිලයි නම් බිල් දෙකක් වෙනවා. හරිද? මම තනි ඇඳේ ෆුල් ජොලිය නිදාගත්තා නම් මගේ ඇඳ දෙකට බෙදන්න වෙනවා. හරිද? තමන්ගේ හැම දෙයක්ම දෙකට බෙදලා ඒ වගේම තව වගකීම් ගොන්නක් ඔළුව උඩට ගන්න වැඩක් තමයි ඕක. ඒක ඒ සීරු මාරුවට කරන්න බැරි නම් ඕක කටු ගා ගන්නවට වැඩිය සිංගල් ලයිෆ් එකේ ඉන්න එක මං හිතන්නේ දෙපැත්තටම සේෆ්. හැබැයි එක පොයින්ට් එකක් කියනවා, හරි මට දැන් කන්ෆිඩන්ට් තියෙනවා මට මේ දේ කරන්න පුළුවන් කියන එකට. මං අදහස් කරන්න ඒක පාර්ශීය වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ හස්බන්ඩ්ට සහ වයිෆ්ට දෙන්නටම ජොබ්ස් තියෙන්න පුළුවන්. ඒගොල්ලගේ ජීවිතේ ඒගොල්ලගේ achievements වලට යන්න පුළුවන්. ඒ අර ප්‍රොෆෙෂනල් ජෙලසි එක නැතුව යන තරමට මං හිතන්නේ කසාද ජීවිතයක් උනා සාර්ථකයි.
1: ඉතින්
2: මං කියන්නේ ඒ වගකීම ගන්න පුළුවන් නම් ගන්න ඕනේ. ඒ වගකීම ගන්න බැහැ කියන එක නෙමෙයි, ඊට වඩා තමන් ආස කරන දේවල් තියෙනවා නම් මේක කාලේ කරන්න. ඒක කරන් ඉන්න එක තමයි හොඳම වැඩේ.
1: දැන් අයියට කිව්වොත් මල්ලිගේ හදාගන්න තියෙන දෙයක් මල්ලිවා මේක හදාගන්න.
3: මල්ලි නම් ගොඩක් දේවල් හදාගන්න ඕනේ.
1: අපි එකක් කියමු.
2: ටිකක් ලිව්වොත් මගේ ප්‍රෝග්‍රෑම් එක ඉවරනකන් යන්න ඕනේ.
3: ආගෙත් තියෙනවා. ආගෙත් තියෙනවා.
1: ආගෙත් තියෙනවා.
2: හැබැයි මම කැමති හැදෙනවා නම් මේ ඒ කියන්නේ සමහර වෙලාවට ඒක ඒක අර ඒක අර පුරුද්දට ගිහිල්ලා වගේ පොඩි පස්සට ඇදෙන ගති තියෙනවා. ඉතින් ඒ සහ අර රිස්ක් එකක් ගන්න පොඩි බය ගති තිබුණා. හැබැයි දැන් ගොඩක් දුරට ඒව නැහැ. ඒ ඔන්න ඔය දෙක තමයි ඉතින් පොඩි ප්‍රශ්නයකට තිබුණේ. ඒ අරෙන්න ඉතින් වෙන බෑඩ් ක්වොලිටි එකක් නැහැ. එයාගේ ජොලිය එයා ගන්නවා, මගේ ජොලිය මම ගන්නවා. මොකද අපිට අර හැම වෙලෙම සාපේක්ෂයි. මට කාටවත් කියන්න බෑ ඔයාට ඕක කරන්න එපා මේක කියලා. මට උපදෙසක් විදිහට දෙන්න පුළුවන්. නමුත් මේ ඒක විධානයක් විදිහට දෙන්න බෑ. මොකද ඒක යාගේ ලයිෆ් එක, මේක මගේ ලයිෆ් එක. ඒක නිසා ඉතින් එහෙම ගැටලුවක් නේ.
1: තේරෙනවද දැන් ඒක?
3: තේරෙනවා.
1: දැන් කවදා හරි දවසක දෙන්නට දෙන්න ආදරය කියාගෙන තියෙනවා. අයි වංග වට ආදරේ, මල්ලි වංග වට ආදරේ.
3: එහෙම
1: කියනවා. සාමාන්‍යයෙන් එහෙම ෆැමිලිස් වල ගොඩක්
3: අපි කොහොමද යාළුවෝ වගේ තමයි ඉන්නේ. අපි ෆුල් ලව් එකේ ඉන්නේ. කොහොමද අපි කරන දේවල්, කියන දේවල් ඔක්කොම එකට

0: වටයි තුන්සියස් වට CDB රන් අය රත්තරන් අයද නිස්තරම්ම තැන
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: After A-levels modern legal world එකට prepare වෙන්න කැමතිද? Digital innovations හා legal tech සමග confident legal professional කෙනෙක් වෙන්න. LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන්ම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුංගිට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
6: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544 5000
9: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
10: ඔව්.
9: ඔයාගේ සතුටට හේතුවක් මම
10: වෙන්න try කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න දරුවනේ.
11: ලාටන්. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
14: 98.2 98.0

0: top story.
1: මාස 4ට ඩෙංගු රෝගීන් 25000ක්. 2020 වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 25082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ කොළඹ, ගම්පහ, බාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් වාර්තා වී ඇති බවයි. ඩෙංගු රෝගී හේතුන් මෙම වසර තුල මියගොස් ඇති සංඛ්‍යාව 12ක්. පුද්ගලයෙකුට දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී ඒ ඩෙංගු රෝගය දැයි තහවුරු කරගත යුතු බවයි වෛද්‍ය විශේෂඥවරිය සඳහන් කළේ. දැන් නිදෙස් පුවතක්. ජපාන අග්‍රාමාත්‍ය සානා ටකේචි හැනු හිදී වියට්නාම් ජනාධිපති ටූ ලෑම් හමු වී තිබෙනවා. ඒ බලශක්තිය සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. 2023 වසරේදී ආරම්භ කළ විස්තීර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය පිළිබඳව විහිදී ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිතයි. ඇමරිකා ඉරාන යුද්ධයේ හේතුවෙන් කලාපයට සිදු ඇති ආර්ථික බලපෑම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ඇත. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය
2: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114
0: සියත දෙවයි.

0: see at the 2020.
1: Okay, අපි දෙකින් දසුන් සහ කසුන් අද චාට් ෂෝ එකේ අපි පොඩ්ඩක් පොඩි ගේම් එකක් දැන් ප්ලේ කරන්න
2: හදන්නේ.
1: මුලින්ම කැමති සින්දුවක් දසුන්. කැමති සින්දුවක් දුකෙන් සතුටින් ගැන
2: අපිට ඒ පැත්තෙන් බැරි නිසා තමයි
3: නෑ අවුලන්න මොකද කොහොමද දුකෙන් සතුටින්
1: තරහෙන්
3: දුකෙන් සතුටින්
2: ප්‍රශ්නයක්

0: පරිම
1: දුකින්
0: පරිම
2: දුකක් සතුට පස්ස කියමු සතුට සාමාන්‍යෙන් කියද්දි තම සතුටින්නේ කියන දැන් තරහ
0: සෙවනල්නේ

0: Bunların tarayın gelmedi.
1: Tarayın ne mi? Bu kadar da geldi.
0: Bu rock bir diri diyor.
1: Rock
0: bir diri. Rock bir diri. Tarayın tarayın. Mehmet de o ki ara technical term ek kiyo. ඒ මූඩ්ස් තුනට අපිට කෝඩ්ස් තුනකට තමයි කියන්නේ.
2: කියන්නේ හරිනම්.
0: හරිනම් කියන්න.
2: අපිට දැන් කාලේ නැති නිසා අපි ඔක පොඩ්ඩක් සරලව ඉවර කරමු.
1: ඉවර කරමු. සතුටින් කියන එක ඕනේ නැහැ නේ.
0: ඕනේ නැහැ නේ. ඒක සතුටින් කියන සින්දුවක් නෙවෙයි.
1: සතුටින්. හරි දැන් හොට් චොක්ලට් බෑන්ඩ් එක ගැන. කොහොමද බෑන්ඩ් එක පටන් ගන්නෙ?
2: බෑන්ඩ් එක ඇත්තම මේ මුලින්ම ඒගොල්ලෝ පටන් ගන්න ටෙහාන් පෙරලා තමයි බෑන්ඩ් එකේ ලීඩර්. එතකොට එයා පටන් ගන්න.
1: එයාට අදහස දෙන්නේ.
2: ඔව් එයා තමයි මුලින්ම එතකොට පටන් ගන්නේ. මොකද මුලින් හොට් චොක්ලට් කියන බෑන්ඩ් එක ප්ලේ කරලා තිබ්බ 2020 21 තමයි මම ජොයින් වුනේ. මොකද අපි රීලොන්ච් කරා බෑන්ඩ් එක ආපහු. ප්ලේයර්ස්ලා අයින් වුණා කලින් හිටපු ප්ලේයර්ස්ලා කොවිඩ් කාලෙදි. ඊට පස්සේ තමයි අලුත් ප්ලේයර්ස්ලා ටිකක් එක්ක අපි අලුත් පැර ටිකක් එක්ක 2019 20 මුල පටන් ගත්තා ඊට පස්සේ. ඉතින් ඒ ගහපු ගමන දැන් මේ වෙද්දි 2026 වෙද්දි අපි අපි හිතන විදිහට හොඳ තැනක ඉන්නවා. මොකද අපි ප්ලේ කරලා තියෙන වැඩත් එක්ක සහ අපිට කතා කරන ක්ලයන්ට්ස්ලත් එක්ක අපිට ඒක තේරෙනවා.
1: රයිට්. බෑන්ඩ් එකකට යන්න එහෙම හිතුන්නේ.
0: මං හිතන්නේ මට ටයිම් එක තිබුණේ
1: නැහැ.
0: මොකද බෑන්ඩ් එකකට යනවා නම් මොකද එතන ටීම් වර්ක් එකක් තියෙනේ. ටීම් වර්ක් එකේ ඇතුලේ මම එක පුරුකක්. එතකොට මම බෑන්ඩ් එකට අසාධාරණයක් කරන්න බෑ. මගේ ෆුල් ටයිම් එක ඒකට කමිට් කරන්න ඕනේ කියන්නේ එහෙම ප්‍රශ්නයක් තිබුණා. බෑන්ඩ් එකකට යන්න කැමැත්තකම ඇත්තට තොර ටයිම් එක තිබුණේ නැහැ. මම ප්‍රොඩක්ෂන් කරගෙන හිටියා.
1: මල්ලි
0: ඉතින් එයාගේ මල්ලි සිංගර් කෙනෙක් විදිහට ඉස්සරහට ගියා. මම ප්‍රොඩියුසින් පැත්තෙන් ඉස්සරහට ගියා. ඉතින් බෑන්ඩ් එකට යන්න මට වෙලාවක් හම්බුන්නේ නැහැ ඇත්තටම.
1: රයිට්. දැන් නිකමිට හිතන්න දසුන් ඔයා කොන්සර්ට් එකේ ප්ලේ කරන ගමන් ඉන්නවා, සිං කරන ගමන් ඉන්න එකපාරටම කරන්ට් එක යනවා. එතකොට කොහොමද ඔයා ඕඩියන්ස් එක බැලන්ස් කරන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද?
2: මම හිතන්නේ ඊයේ පෙරේදා අපි ගහපු වෙඩින් එක එක්තරා හොටෙල් එකක මේ කරන්ට් එක ගියා. මොකද මේ අපි මේන් තින් එක පවර් එක තිබ්බ නැතුව පොඩ්ඩක් අපුඩි ගහ තමයි සින්දු කියන්නේ. නමුත් අපිට අපි ඒක ගැන සැලෙන්නේ නැහැ. මොකද අපි ප්‍රොෆෙෂනලි මේ වැඩේ කරන්නේ. මට පස්සේ වීඩියෝස් උත් තිබ්බ මම ඔයාලට පෙන්නන්නම්. මේ ඒකෙදි අපි අර පොඩි බෝතලයක් අරගෙන අපි ආපහු ටක් ටක් ටකට ගාලා මිනිසුන් සින්දු කියන්නේ කියලා අපි ඒ වෙලාවේ ඒක එන්ජොයි කරනවා. ඉතින් ඒක අර එහෙම කරන්ට් ගියා කියලා අපේ එහෙ සංගීතය නවත්තන්න අමාරුයි.
0: හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා මොකද අපිට ඉන්න ක්‍රවුඩ් එක මත. අපි හිතමු ලොකු කොන්සර්ට් එකක නේ 2000ක 3000ක විතර ක්‍රවුඩ් එකක් ඉන්න තැනක අපිට පවර් ගියොත් අපිට කරන්න දෙයක් නැහැ.
2: මොකද
0: මේ කෙළවරේ සහ ඒ කෙළවරේ ඉන්න අයට ඇහෙන පරාස දෙකක් නිසා.
1: හැබැයි
0: ඉතින් අපිට රින්ඩෝ වැඩක
2: පැක් වැඩවල කරන්න පුළුවන්. يعني වෙඩින්ග්ස් වල එතකොට ඔය කෝපරේටිව් වෙන්ස් වල සාමාන්‍ය ඒක කියන්නේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් එක. නමුත් අපිට ඒ වෙලාවේ ඒ රිද්ම් එක ගෙනියන්න ඕන නිසා අපි ඒ වෙලාවට ක්‍රවුඩ් එකත් එක්ක එන්ගේජ් වෙනවා.
1: හරි එහෙනම් අපි චාට් එකේ ළඟ සින්දු අහලා ආයෙ පාරක් කතා කරමු.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: සතියන්තයේ අඩුම මිල පෙරළිය. 1 කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 200යි. 80 කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි. අපේ මිල රුපියල් 300යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස පළමුවනිදා සිට 4 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
3: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන, අපිටම හරියන තැන.
4: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
5: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: අපේ ලෙවල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරියර් එකක් හොයනවද? එහෙනම් ස්ලිප් BSc ඔනර්ස් ටි සර්වේයින් ඩිග්‍රියකට එන්රෝල් වෙන්න. BIM AI මොඩර්න් ටෙක් එක ෆියුචර් රෙඩි QS ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න. අදම අයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk.
7: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
10: සරයි, ඉතින් අයියා වාගේ

0: ඇත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි අනුග්‍රහය
1: දසිතා පෙරහර අලුතින් නුවරට පැමිණෙන්නා
2: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ඩි නුවරට
3: අයබස්.com ඔන්ලයින් අවුරුදු සේල් එක අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා ඉක්මන් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ගෘහවිදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලි රහිත පහසු ගවීමේ ක්‍රම ලබා ගන්න

0: I Whistle. See the 2020.
1: ස්ලයිම මැසේජ් කරනවා නෙක් එකක් දරුණුම අනේ මම වාට කැමති එහෙම කියලා මැසේජ් කරන කට්ටිය එහෙම ෆෑන්ස් ලගෙන් එහෙම අවස්ථා ඇවිල්ලා තියෙනවා. එහෙම මැසේජස් අපි ඒකට කරදරයක් කියන එක නොකියයිමු. හරි නෑනේ ෆෑන් කෙනෙක්නේ. එහෙම අවස්ථා තිබිලා තියෙනවද?
2: අනිවාර්යෙන්. ඒක තිබිලා තියෙනවා. මොකද අපි ඒ කියන්නේ මම එන්නේ රියැලිටි තරගයෙන්. ඉතින් ඒකෙදි මාත් එක්ක බැඳෙන ප්‍රේක්ෂකයෝ සෑහෙන්න වැඩි. මොකද මේ ඒ කාලේදී TV කමර්ෂල්ස් වලයි හැම වෙලාවෙම ඒ කියන්නේ දවසට පස් පාරක් හය පාරක් විතර TV එකේ පේන්නම ඉන්නවා අපි.
1: ඉතින්
2: ඒ නිසා එන ඒ ඒ ඒ ඒන ප්‍රේක්ෂක ආදරය ඉතාම ලොකු එකක්. ඒ කියන්නේ මම මට ඒක ගොඩක්ම තේරෙන්නේ මම ඒ කියන්නේ මම ස්කෝල් ළමෙක්. එතකොට ඒ කාලේ මේ මට එතකොට කිසිම මේ තේරුමක් නැහැ කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එක මොකද්ද වෙන්නේ කියන එකවත්. නමුත් ඒක ටික ටික යද්දි තේරෙනවා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය හරයිත් මෙහෙම එකක් එනවා. ගෑල් ළමයි අපිට එනවා, පිරිමි ළමයි එනවා. එතකොට වයස ભેදයක් නෙතු පොඩි අය එනවා. දැන් ඒ කියන්නේ ගොඩක් අය දැන් මම ඉවෙන්ට්ස් වලට යනවනේ. එතකොට මට කතා කරලා තිනවා අපි වාට මෙහෙම කරා, අපි වාට මෙහෙම කරා. ඔයා අපේ කෙනෙක්, මෙහෙම කෙනෙක්.
1: ඔයා ආයිටලාස් එකෙන්
2: බැලුවා. ඔව් අනිවාර්යෙන් මම ඒගොල්ලොන්ගේ. මොකද මම ඇවිල්ලා තින්නේ ඒගොල්ලොන්ගේ කරමතින්. එතකොට මම ඒගොල්ලොන්ට අනිවාර්යෙන් රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒකෙදි ඒක වදයක් විදිහට මම ගන්නෙ නෑ. හැබැයි සමහර තැන්වලදී මේ කියන්නේ ඒක එන්නේ නිකන් අර 1000කට එකක් වගේ. ඉතින් එහෙම වෙනවා. ඒක සාමාන්‍ය මට විතරක් නෙමෙයි, මං වගේම ඉන්න අනිත් අයටත් ඒක ඇවිල්ලා තියෙනවා. ඒක සාමාන්‍ය ටිකක් දරුණුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට එහෙම අර හරි ෆන් විදියට තමයි වෙන්නේ. ඉතින් අර ඒක අර ඒගොල්ලෝගේ ආදරේ කියන්න අයිතිවාසිකම් කරගන්න ඉතින් එනවනේ. ඒක සාමාන්‍ය දෙයක්.
1: ෆෑන් කෙනෙක්ට ආදරේ හිතලා තියෙනවද? නම කියන්නේ එහෙම මොකද?
2: ඔව් අනිවාර්යෙන් ෆෑන්ස් ලව්. ඒ කියන්නේ
1: නැහැ වාට ලව් කරනවා
2: වගේ 500කට විතර එහෙම හිතලා තියෙනවා. මොකද අපි යන
3: දැන් තේරෙනව නේද ඒක අසාදයක්
1: බඳින්න.
2: ලස්සන ගැලන
3: ඒක තනකනේ.
2: ඒ කියන්නේ හිත එක තැනක තියෙන්නේ. මොකද අපි ආසයි. ඒ කියන්නේ ආසයි මේ ලස්සන දේවල් දකින්න, ලස්සන දේවල් වලට ආසයි. මොකද අපි යන ඉවෙන්ට්ස් වල සාමාන්‍යයෙන් අඩුම 300ක්වත් සෙනග ඉන්නවා. 300 එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා ලස්සන ගෑනවා. ඉතින් ඒගොල්ලොන්ට මේ කවදාකවත් මං ගිහිල්ලා කියන්නේ මං ඔයාලට කැමති මෙහෙම මෙහෙම කියලා. ඒ කියන්නේ ආදරයක් නෙමෙයි, කියන්නේ ලස්සනක් දකින්න. ඒකදී අපි ආට් එකේ ඉන්නේ. ඉතින් ඒ ලස්සන දකින්න ඒ එතකොට ඉතින් කැමැත්ත යනවා ඒක. මොකද ඒක සාමාන්‍ය නැචරල් දෙයක්. මෙහෙම ගෑන ළමයින්ට ආසයි කියලා දිනන අවුත්‍රේ මේ කියලා කතා කරන්නේ එහෙම එකක නෑ.
1: එහෙම එකක
2: පාඩු ඉන්නවා. ඉතින් ලස්සන හිතේ ඇතුලෙන් තබාගෙන අර ඉන්නේ.
3: ඒ වෙලාවේ මූමන්ට් එකේ
1: ජීවත් වෙනවා. දැන් කසෝ නොආගේ මියුසික් ලයිෆ් එක ඇතුලේ ඔයාට ක්‍රෂ් එකක් ඉඳලා තියෙනවද මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ?
3: නෑ.
1: ඉන්ටර්නැෂනල්
3: මියුසික් ඉන්ඩස්ට්‍රියේ ක්‍රෂ් එකකට වඩා මම ඇත්තටම ශ්‍රෙයා ഘോഷල්ට පොඩි කාලේ නම් හරි මාසයි. ඒක මගේ වයිෆුත් දන්නවා. මොකද ඒ වගේ ඒ වොයිස් එක මං හිතන්නේ ඒක මේ පිස්සුවක්.
1: හරි.
3: ඉතින් අදටත් මේ මම ශ්‍රෙයා ഘോഷල්ට පුදුම ආසයි. එයාගේ වොයිස් එකට, එයා සිං කරන විදියට, එයාගේ වේරියේෂන්ස් වලට. ශ්‍රෙයාව දකින්නේ සංගීතයේ දේවතාවයක් විදියට. මොකද මං හිතන්නේ එයාගේ කමිට්මන්ට් එක, එයා අවුරුදු 4 ඉඳන් මේ ගෙදර ඒ ප්‍රැක්ටිස් කරපුවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් ඒගොල්ලන්ට ලැබිච්ච දේවල්, එයාගේ ජීවිත කතාව මම දැකලා තියෙනවා. ඉතින්
2: විශාල ප්‍රශ්නයක් වෙනවා.
1: එතකොට ඔයා කියන පළවෙනි දේ මොකද්ද? එයා කරන හරි කියන හරි එයාව හග් කරනවද නැත්තම්?
3: නෑ මං ඉස්සෙල්ලාම මෙහෙමනේ ශ්‍රෙයා මට වැඩිය මං දන්න තරමින් මට වැඩි වැඩිමල් දුන්නා. මට වැඩි වැඩිමල් මං කියන මං ස්කෝල් යන කාලෙත් ශ්‍රෙයා සින්දු කියන ඔය බූල්බලය කියන මේ අමිජේ තුමාරේ කියලා සින්දුවක් තියෙනවා. මේ ඉතින් මං එයාට ඉස්සෙල්ලා වැඳලා ඒ සින්දුවේ කෑල්ලක් කියව ගන්නවා.
1: කියව ගන්න.
3: මොකද ඒකේ අර අමිජේ තුමාරේ එම මාර ලස්සන සින්දුව. ශ්‍රෙයයි මට අනිත් ගායකයෙක් නම් මතක නැහැ. ඇත්තටම මේ පිස්සු සින්දුවක් ඒක. මං ඒක කෑල්ලක් කියව ගන්න යාට
1: කියලා. කියව ගන්න. Thank you to අද ශ්‍රෙයාගේ සින්දුවක කෑල්ලක් කියන්න කියලා.
3: බලන්න. ශ්‍රෙයාගේ ඉතින් ආස සින්දු ගොඩක් තියෙනවා. එයා ෆීමේල් ආටිස්ට් කෙනෙක් නිසා එයාගේ රේන්ජ් එක වෙනස්. ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා ඒ සින්දුවට කැමති. නමුත් මේ වෙලාවේ එහෙම අමාරු දන්න එපා.
2: මාර වෙලද
3: අපි මොමාරේ සිංගල සින්දු
1: කියගෙන කතා කරගෙන කරගෙන යනකොට ආමේ සින්දුක් කියගත්තා
3: හොඳයි කියලා එහෙම හිතනවා. මගේ ඒ එයාගේ සින්දු හැම එකටම වගේ කැමති. මොකද කොහෙවත් නැහැ එයාගේ මේ ලංකා ආටිස්ලා තරහ වෙන ගන්නේ. මොකද ලංකාවේ ෆීමේල් ආටිස්ලා ගොඩාක් ඉන්ස්පයර් වෙච්ච චරිතයක් ඔය ශ්‍රෙයා ഘോഷල් කියන්නේ. ලංකාවටත් ආවා.
1: දැන් දසුන් ලයිෆ් එකේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක බ්‍රේක් අප් වුණාට පස්සේ දැන් කලින් බ්‍රේක් අප් වෙලා ඇතිනේ, ලව් කරලා ඇතිනේ. එතකොට ඔයා මුලින්ම කරන්නේ සෑඩ් මියුසික් අහනවද, නැත්නම් සින්දුවක් කියනවද, සින්දුවක් හදනවද, ජිම් එකට යනවද?
2: මුලින්ම බ්ලොක් කළා දානවා මුලින්ම කරන්නේ. මේ එහෙම අර දුක් වෙන්නේ නැහැ. මොකද මේ මොකද අපි කතා කරලා බ්‍රේක් අප් එකකට එනවා කියන්නේ එතන එයයි මායි ඉන්න බෑ කියන තැනනේ. එතකොට ඉතින් ඒක පොඩ්ඩක්
3: දුකක් තියෙනවා නැත්ද? නෑ,
2: දුකක් තියෙනවා.
3: නැහැ කියන්න බෑ.
2: නමුත් ඒක අර දවස් දෙක තුනක වගේ එකක් තමයි. ඉතින් මොකද මීට වැඩිය මට මේ මියුසික් කෑල්ලේ මං ફોකස් එකේ ඉන්නවා. මොකද එතනින් මාව ගලවන්න බෑ. මගේ එකම අභිප්‍රාය ඒ මගේ මියුසික් ගෝල් එකට යන්නේ ඒක විතරයි. එතනින් එහාට මට අනිත් දේවල් ඇත්තරම එතනින් යට
1: තියෙනවා.
2: ඒ නිසා මට එහෙම අර ලොකුවට මම මෙහෙම දුකට ඇටිලා
1: ඉන්න
2: පැත්තරලා ඉන්න කරන්නේ නෑ.
3: දුකර නටන්නේ
2: මම ඒකෙන් තව ගට් එක අරගෙන තව ඉස්සරහට යන කැරක්ටර් එකක් මම එහෙමයි.
1: අසුන් කොහොමද කසුන?
3: මම නම් මෙහෙමයි. මට එහෙම බ්‍රේක් අප්ස් මගේ තිබිලා නැහැ. ෆස්ට් ලව් එක කියන්නේ ක්‍රෂස් තිබිලා ඇති. ඒ කාලේ ඉතින් එහෙම දැකලා ඇති. නමුත් මං මගේ ෆස්ට් එක තමයි මම මැරි කළේ. අවුරුදු අපි දෙන්න අවුරුදු ගානක් ෆෑග් එකක ඉඳලා ඉතින් දැන් මැරි කළා. දැන් අවුරුදු 10 පැනලා ඉතින් මට පොඩි පුතෙකුත් ඉන්න. මට මට ප්‍රශ්නයක් ආවහම මම කරන්නේ හොඳට කනෝ. කාලා තමයි මහත් වෙලා තියෙන්නේ. මේ කියන්නේ ඇත්තරම කියන්නේ මං හිතන්නේ ඒ ෆුඩ් වලින් හම්බෙන ඇඩ්‍රිනලින් එකෙන් තමයි මම මගේ ප්‍රශ්න විසඳගන්නේ.
1: ඒකත් හොඳ වැඩක් නේ.
3: හොඳට කන්න ඕන ප්‍රශ්නයක් ආවම ගොඩක් අය ඉතින් වෙන වෙනම කරනවා. නමුත් මම නම් කරන්නේ මයිසල් හොඳට කාලා කල්පනා කරන මොකද උනේ. රයිට් ඒක තමයි උනේ. දැන් බඩත් පිරෙනවා හිතත් පිරෙනවා චුට්ටක්. හරි ඊට පස්සේ මොලෙත් වැඩ කරන්න ගන්නවා. ඒක තමයි මම කරන්නේ. විහිළුවට නෙමෙයි ඇත්තටම මමයි මට හිතෙනවා මගේ වයිෆුත් එහෙමයි. අපි දෙන්න ඉස්සෙල්ලා හොඳට කනවා.
1: ඒක හොඳයි නේ. රයිට් එහෙනම් අපි තව සින්දුවක් අහලෙමු.

0: දවල් 11 විනාඩි 42 දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Oh, hit this one more.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කරමු.

0: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් නැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු. ඒ ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි
8: වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩස්
12: ජීවිතේ.
1: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
17: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
19: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි. පැල්වත්ත නාමයේ කිරිසන් නාමයයි.
10: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
1: ආ එහෙමත් පුළුවන්ද?
10: පුළුවන්නේ නැණ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කරනවා.
2: ඩෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1250 සිටිහලට කොන්දේසි සයිතයි.
3: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑමකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
6: ගිහන්. හැබැයි එකක්.
3: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
1: සතියේ දවස් පහේම උදේ 10ට.
3: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන textiles වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M ආශ්චර්ය වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්. 98.2 98.4 සියත දෙව

0: 20.
1: අපි අවසාන කෑලර තමයි ඇවිල්ලා තියෙන්නේ. සින්දුවක් කියලා අපි වැඩේ අවසන් කරමු. තව තියෙනවා සින්දුවක් කියමු. ඒ කියන්නේ මම කියන්නම් දැන් ඔය දෙන්නගෙම ආස සින්දුවක්. ඔය දෙන්නම මේකට කැමති. එහෙම ඒවා තියෙනවා.
2: ඔව් අනිවාර්යෙන්. මොකද මේ සින්දුව තමයි මගේ ටර්නින් පොයින්ට් එක. ආදරේ පවසලකින් දීදේ අයියා තමයි මියුසික් කරේ. ඒක අවුරුදු 12ක් විතර මෙයාගේ බෑන්ක් එකේ තිබ්බා. 12කට පස්සේ මම අරගෙන කිව්වා තමයි. මිනිස්සු ඒක බාරගත්ත කාලයක් ගිහිල්ලා. හැබැයි ඒක එකපාර එකරෙන් ඉට්ටෙච්ච සින්දුවක් නෙමෙයි. හැබැයි මම කොයි තැනක ගියත් මම අද මගේ බෑන්ඩේ හොට් චොක්ලට් එක ප්ලේ කරද්දි ඒක අනිවාර්ය සින්දුවක්. ඒ කියන්නේ මගෙන් මිනිස්සු ඉල්ලනම ගීතයක් ඒක. ඉතින් ඒක මම අතර ගියත් කොළඹ ගියත් ජායල ගියත් ඒත්ෙන් ඉහට ඕස්ට්‍රේලියාව ඉතාලිය ඒ කොයි ගියත් අපේ සිංහල මිනිස්සු ඒ ගීතයට කැමතිලා දිනවා. ඒක ඉතින් මාර බ්ලෙසින් එකක් මට. මොකද මගේ ජීවිතේ ආටිස්ට් කෙනෙක් විදිහට මට ඒක මාර ගීතයක්. මොකද මගේ ටර්නින් පොයින්ට් එක හරියට මේ ගීතේ. මොකද අපි ප්‍රශාන්ත් කියන කෙනා ආදරේ පවසලා කියන එක තමයි ඉන්නේ. ඉතින් සම්පූර්ණ ක්‍රෙඩිට් එක අයියට තමයි යන්න ඕනේ. ඉතින් අපි කියමු

0: Thank you.
1: නියමයි නියමයි නියමයි හරි. දැන් අවසානට කියන්න ඔය දෙන්නගෙම එකතුවක් අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැත්ද?
2: අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. මේ විනාඩ කී කියන්නේ අපි කරමු මේ වැඩක්. මොකද අපිට මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපි දෙන්නට දෙයක් කරන්න ඕනේ. මොකද ගොඩක් ගීත කරා මගේ ගීතද ඔක්කොමත් එක. මොකද මේ මික්ස් එක මිනිස්සු ආස වෙලා තිනු. මොකද අපේ රස තියෙන්නේ ආදරේ පවසලා කියන එක ඇතුලේ. හරිද? ඉතින් ඒ ආදරේ පවසලා අස්සේ තමයි අපේ ජීවේ තියෙන්නේ. ඉතින් ඕක මම කියනවා මෙයාට අපි පොඩක් මික්ස් කරලා ගමු. මොකද මෙයාගේ ටැලන්ට් එක පට්ට ලොකුයි. ඒ මම ඇවිල්ලා වේගෙ ටිකක් සිප්පි කට්ටක් වගේ දැනග තියෙන්නේ. මෙයාට සින්දු හදන්න පුළුවන්, ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, ඔක්කොම පුළුවන්. අර මගේ තියෙන්නේ වෙන ආට් එකක්. අපි ඉස්සෙල්ලා කතා කරගත්තා. ඉතින් මම කියනවා අපි කරමු පොඩි වැඩක් කියන එක. හැබැයි අපි ඒක ඉදිරි කාලෙදී දෙන්නන්නේ.
0: ඩෙෆිනිට්ලි.
1: ලංකාවෙ එහෙම අඩුයි නේද සහෝදර සහෝදරි ඉන්නවා. නමුත් එහෙම බ්‍රෑන්ඩ් එකක් විදිහට හදාගෙන තියෙනවා ටිකක් අඩුයි. ඉතින් ඕක දෙන්නට පුළුවන් ඒක.
0: අපි ට්‍රයි එක දෙනවා. මොකද අපි එහෙම කතා කරලා තියෙනවා. අපිට තියෙන අර අපි දෙන්න මාර්ග දෙකක බිසි වෙච්ච එකෙන් තමයි අපිට අර එක තැනකට එන්න බැරි ප්‍රශ්නක තිබුණේ. නමුත් දැන් අපි විතාව ළඟයි දැන් නේද? දැන් අපි අපේ ස්ටුඩියෝ දෙකක් දැන් මේ මල්ලි බෑන්ඩ් එකේ ස්ටුඩියෝ එකයි මගේ ස්ටුඩියෝ එක දැන් අපි එක ළඟ ඉන්නේ. ඉතින් සහ මේ දැන් නිර්මාණ වලට අපි ස්ටුඩියෝ එක දැන් හම්බ වෙනවා. ඉතින් අපි ට්‍රයි එක දෙනවා
2: අනිවාර්යෙන්. ඉස්සරහට වත් එක්කම ඉස්සරහට ප්‍රේක්ෂකයන්ට අහන්න දෙනවාමයි
1: අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අපි වැඩේ අවසන් කරමු. කසුත් මොකද හිතෙනවද දවස ගැන?
0: අනේ ඔයාට බොහොම ස්තුතියි අපිට කතා කළාට. වැඩේ අපි කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි තාම මාස ප්‍රෝග්‍රෑම් එකක් ආස සින්දු යන ප්‍රෝග්‍රෑම් එකක් සහ මේ අපිට හරයක් තියෙන දේවල් කතා කරන්න ඉඩ ලැබෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඔයාට විශ් කරනවා ප්‍රෝග්‍රෑම් එක දිගටම හොඳින් කරගෙන යන්න කියලා.
1: ස්තුතියි
0: අපිට කතා කරාට.
2: ඔව් ඇත්තටම ගොඩක් ස්තුතියි අපිට කතා කරාට මේ අවස්ථාව දුන්නට. ඉතින් තවත් අපේ ගීත ඒ වගේම තවත් අපේ දේවල් අරගෙන අවස්ථාව දුන්නට අපි දෙන්න.
1: හරි, ඉතින් ඔය දෙන්නටත් ගොඩක් ස්තුතියි අපේ වැඩේට ආවට.
0: Thank you so much.

0: ස්වටයි තුන්සස්වට සිඩිබීරන්නය රත්තරන්නය ද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි. රතු ලුණු කිලෝ එක රුපියල් 320යි. අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: හෙලෝ සර් මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
5: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
4: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
5: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
4: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම් ඒත්
5: අයි මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ නැත්ද?
4: මොකද්ද සර්?
5: මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න
4: ස්කෑමරයා.
5: නෑ
4: නෑ
5: නෑ නෑ සර්. නෑ නෑ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි. එහෙමද? එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට් එකනේ කපුරුක.
4: එහෙමත් පුළුවන්ද?
5: පුළුවන්නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
4: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
5: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
8: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000
9: දවල් 12:03

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අකණ්ඩව. භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන පොලිසියෙන් වාර්තාවක්. දෙවන වාරයට මොඩියුල නිකුත් කිරීම අවසන්. වෙසක් දන්සැල් ලියාපදිංචි අනිද්දා සිට. ඩොලර් බිලියන 8.6ක යුද උපකරණ අලවියකට ට්‍රම්ප් සූදානම්.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය. කවුරු මොනව කිව්වද

0: ලීසිං නම් ඇසට් ලයින් ෆිනන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසිං ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනන්ස් තමා. අමතන්න 011 4700.
1: භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබන 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන බවයි. විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් ඊයේ කුලියාපිටිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා. එහිදීම වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කළේ මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවයි. කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මරණය සිදුව ඇති බවද එහිදී ප්‍රකාශ කළා. අදාළ නිලධාරියාගේ මලසිරුර පෙරේතාසුවකනු ලැබිය ඔහුගේ ගෙවත්තේ තිබියදී. ඔහුගේ පාද දෙකේ සහ අතක කැපුම් තුවාල 3ක් දක්නට ලැබුණ අතර මලසිරු තිබූ ස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහක්ද හමු වුණා. එම නිලධාරියා මුදල් අමාත්‍යාංශයේ සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් බැඩතහනමකට ලක්ව සිටිය අයෙක්. මේ අතර ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ භාණ්ඩාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම අනුමත කළ නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් අනතුරේ තබාගෙන සිදුකරන පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තිබිය නොහැකි බවයි ඔහු සඳහන් කළේ.
2: ජනාධිපතිතුමා ඊයේ මැයි දින රැලියේ කතා කරනවා, කට්ටි ඔක්කොම හිරේ දානවා මේ මාස කීපය තුළ හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් කියලා. නමුත් මේ ජනාධිපතිතුමාලාගේ පක්ෂේ කට්ටිය කරපු සෙල්ලම ගැන මුකුත් කතාවක් නැහැ. ඒක පුදුමයට කාරණයක්. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා සෑම දෙයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට එන කෙනා. නමුත් මේ අවස්ථාවේදී දැන් දවස් 10ක් වෙනවා මේ සම්බන්ධයෙන් කිසිම සඳහනක් නැහැ. ඒ වගේම මැයි දිනේදීත් මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් වචනයක් නැහැ. මාලිමාවේ අනිත් මන්ත්‍රීවරු ඇමතිවරු කිසිම වචනයක් නැහැ. එතකොට තාමත් මේ භාණ්ඩාගාරයේ ලේකම් තාමත් ඒ තනතුරේ ඉන්නවා. එතකොට ඒ තනතුරේ ඉඳගෙන කිසිසේත්ම අපිට සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න ඕනේ.
1: භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල්කාරක සභාවද මේ වන විට වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් එම වාර්තාව මාසයක් තුල ලැබීමට නියමිතයි. QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදී ඉවත් නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා පවසනවා. ඒ සභාපති DJ රාජකරුණා සඳහන් කළේ මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය අවසන් නොවීම හමුවේ ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක බලපෑම් එල්ලවිය හැකි බවයි. පාලනයකින් යුතුව ජනතාව වෙත ඉන්ධන නිකුත් කිරීම සඳහා තවදුරටත් QR ක්‍රමවේදය පවත්වාගෙන යන බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ටෙන්ඩර් ගත් වූ සියලු සමාගම් වලින් මේ වන විට බොරු තෙල් සැපයුම තහවුරු කර තිබෙනවා. එනෝ ජූලි මාසයේ දක්වා තෙල් සැපයුම ස්ථාවර බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණා සඳහන් කළේ. ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියාව සහ චීනය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවද ඔහු ප්‍රකාශ කළා. ඉදිරි දේශතිය තුළ චීනයෙන් ඉන්ධන නෞකාවක් ශ්‍රී ලංකාවට ලඟාවීමට නියමිතයි. මේ අතර ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රකාශ කළා. සභාපතිවරයා සඳහන් කළේ මිල සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා මෙතෙක් සිදු නොකළ බවයි. ඉදිරියේදී ඉන්ධන මිලේ සුළු වැඩිවීමක් සිදුවිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ESA මැයි දින රැලියේදී සඳහන් කළා. මෙරට ඉන්ධන සහ ගෑස් නිධි දේශීය බලශක්ති සැපයුම සඳහා යොදා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇතිමුන්ගේ බලපෑම් මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.
3: මම යොමු කළා ප්‍රශ්නය. ඇත්තටම ඔය කියන ගෑස් නිධි අපේ මුහුදු සම්පතේ සයුර සම්පතේ තිබෙනවා. ඔව් කියලා කිව්වා. ඉන්ධන සම්පත තිබෙනවද කියලා. ඔව් කියලා කිව්වා. පෙරලා අපි ඇහුවා මේ සම්පත් තිබෙනවා නම් ඇයි අපි තිරසර ආකාරයට ඒ සම්පත් උපයෝගී කරගෙන අපේ රට ශක්තිමත් නොකරන්නේ? විශ්වාස කරන්න. විශේෂඥවරු ගණනාවක් කිව්වා විවිධ පාර්ශ්වවල බලපෑම් තිබෙනවා කියලා. මේ ගෑස් නිධි, ඉන්ධන නිධි ඒවා තිරසර ආකාරයට උපයෝගී කරගෙන අපේ රටේ යම් තාක් දුරකට බලශක්ති සුරක්ෂිත භාවය, ඉන්ධන සුරක්ෂිත භාවය ඇතිවෙනවට විරුද්ධ කොටස් මේ ක්‍රියාව සැලසුම් වලින් පර්යේෂණ වලින් ඔබට යන ගමනට වළක්වාලා

0: බලවේග අපේ රටේ තිබෙනවා කියන එක මේ බලශක්ති විශේෂඥයම කිව්වා.
1: දූෂණය සහ වංචා වසා ගැනීම සඳහා ආණ්ඩුව මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
2: අපි දකිනවා සමහරු ආණ්ඩුවට විරුද්ධව පැමිණිලි කරාම ඔවුන්ගේ ජීවිත පවා නැති වෙන තත්වයකට අද පත් වෙලා තියෙනවා. අපි දැක්කා කන්ටේනර් 323 සම්බන්ධයෙන් පළමුව පැමිණිලි කරපු කෙනාට අත්වැචිර නම. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ගිරුමෙන් සල්ලි හොරගම් කරපු එක පිළිබඳව පැමිණිලි දාපු කෙනාත් අභිරහස් වෙත ජීවිතේ නැති වෙලා තියෙනවා. බෑ ඉතින් මේ පක්ෂ ඉතිහාසය බැලුවම ඔවුන්ට එවැනි ඉතිහාසයක් තියෙනවා. ඉතින් අද පැහැදිලි ආණ්ඩුවේ බොරුව වහගන්න අව බොරු කියනවා විතරක් නෙවෙයි ආණ්ඩුවේ හොරගම වහගන්න ඕනෑම පහත් තත්වයකට වැටෙන තැනට මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙනවා.
1: භාණ්ඩාකාරයේ මුදල් අතුරුදන් වීමේ සිද්ධිය ආණ්ඩුව විසින් මාස 4ක කාලයක් සංගවාගෙන සිටීම ගැටළු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චානක බාදුගොඩ සඳහන් කළේ.
3: භාණ්ඩාගාරය වංචාවකට හසු කරලා අදට මාස 4ක් වෙනවා. හැබැයි මාස 4ක් ගත වෙලත් මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. අපිට ඒකෙන්ම සැකයක් පහළ වෙනවා. මේ මාස 4ක් මොවුන් මේ වංචාව හැකර්වරුන්ගේ වංචාවක් විදියට අද හුවා දක්වමින් මේ මාස 4ක් තුළ මේ වංචා සංගවන්න මාස 4ක කාලය ගතද කියන ප්‍රශ්නාර්ථය අපි තුල මතුවේ.
1: අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ භාණ්ඩාගාරය තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාව වෙත සහන ලබා දෙන බවයි.
4: දැන් ගොඩක් අයට අමතකයි 2022 එවකට බෞද්ධ ආණ්ඩුව මේ රට නිල වශයෙන් බංගලොත් භාවය ප්‍රකාශනපත් කරා කියලා. නිල වශයෙන් ප්‍රකාශනපත් කරා රට බංගලොත් කියලා. ණය ගෙවන්න බෑ කියලා. අපි පෞගිය අවුරුදු කමාරේ ණය ගෙවමින් තමයි මේ ස්ථාවරත්වය ගෙනාවේ. භාණ්ඩාගාරය ශක්තිමත් කරන ගමන් ජනතාවට සහන ලබා දෙනවා.
1: පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ දෙවන වාරයේ සඳහා වන ක්‍රියාකාරී අත්පොත් මේ වන විට සිසුන්ට බෙදාහැර අවසන් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මාදුර සෙනවිරත්න පවසනවා. ගුරු පුහුණු කිරීම සියල්ලක්ම මේ වන විට අවසන් කර ඇති බවයි ඔහු පැවසුවේ.
5: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළත අපි මේ අවුරුද්දේ පළවෙනි ශ්‍රේණිය පටන් ගත්තා. පළවෙනි ශ්‍රේණියේ පළවෙනි වාරයත් අවසන් වෙලා දැන් දෙවෙනි වාරයේ වෙනකොට ළමයින්ට අවශ්‍ය ක්‍රියාකාරී අත්පොත් දවස් දෙක තුනකට කලින් වෙනකොටත් 98%කට එහා ප්‍රමාණයක් අපි ළමයින් අතට දීලා තියෙනවා දෙවෙනි වාරයට අදාළව. එතකොට ඊට අමතරව ගුරු පුහුණු සැසි බොහෝ දුරට අවසන් කරලා තියෙනවා දෙවෙනි වාරයට අදාළව. ඊළඟ අනෙකුත් පහසුකම් වැඩි කිරීම අපි අධ්‍යාපන ප්‍රසංස්කරණවල එක කොටසක් අපි කොටස් පහක් ඒ කියන්නේ කුරුණු පහක් විදිහට තියෙනවා. ඒකේ එක කොටසක් විදිහට තියෙනවා පහසුකම් වැඩි කිරීම. ඒ සම්බන්ධෙනුත් මේ අවුරුද්දේ සහ දීර්ඝව මේ ප්‍රාථමික පාසල්වල තෝරාගත් පාසල් වැඩි දියුණු කිරීම.
1: පෙරටුගාමි සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ පළමු වසරට අදාළව මේ වෙනතෙක් විශේෂ නිර්දේශයක් සකස් කර නොමැති බවයි.
6: එක පාඩම උඩින් පාත් වෙලා 6 වසරකට හරි 1 වසරකට හරි විශේෂ නිර්දේශ හදන්න බෑ. මොකද ඒකේ කොහොමද අනිත් ඒවාත් එක්ක අන්තර් සම්බන්ධිත වෙන්නේ කියන ප්‍රශ්නේ. ඊට පස්සේ මේගොල්ලෝ කිව්ව නෑ නම් 1 වසරට ඉස්සෙල්ලා හදලා පටන් ගන්නවා කියලා. ඒ වෙලාවෙත් අපි කිව්වා 1 වසරට විශේෂ නිර්දේශයක් තාම නෑ කියලා. 1 වසරට විශේෂ නිර්දේශයක් නෑ. ඇත්තටම මේගොල්ලෝ කරේ පළවෙනි වාරේ පටන් ගන්න ඕන නිසා ඒම් මෙහෙන් අටවල මොඩියුල් දාලා පළවෙනි වාරේ පටන් ගන්න. අපෙන් බේරෙන්න හරි හරි පළවෙනි වාරේට ඔක්කොම තියෙනවා. හැබැයි දැන් දෙවෙනි වාරේ පටන් ගන්න මොහොත වෙනකොට දෙවෙනි වාරේට ඕනකට මොඩියුල් එක හදලා නැහැ. මේ මොඩියුල් සම්බන්ධ කුරු පුහුණු කරලා නැහැ. කවුරුත් දන්නේ නැහැ දෙවෙනි වාරේ විෂය නිර්දේශ මොකක්ද.
1: මැද පෙර දිග අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් සංචාරක පැමිණීම 20%කින් පමණ පහත වැටි ඇති බව රජය පවසනවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කළේ බලපෑම් එල්ලවී නොමැති රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අවධානය යොමු කර ඇති බවයි.
7: මේ මාසේ කියන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපේ සංචාර කර්මාන්තයේ අඩුවෙන්ම පැමිණෙන මාසයක්. මේ මාසේ සංචාරකයන් පැමිණීම සාමාන්‍යයෙන් දිගටම කියන්නේ අපිට අඩු කියන ලෝ සීසන් එක කියලා. නමුත් විශේෂයෙන්ම මැද පෙර දිග ඇතිවුණු යුද තත්ත්වයත් එක්ක ගුවන් යානා පැමිණීම එමිරේට් සහ කටාර් කියන ලයින් දෙකේ අඩුවක් දකින්නවා. ඉතින් ඒකත් එක්ක සාමාන්‍ය අවුරුද්දකටත් වඩා අඩුවක් මේ අවුරුද්දේ තිබෙනවා සංචාරකයන්ගේ පැමිණීමේ. මේක වැඩි කරගන්න ඇත්තට අපිට දැන් කයිරෝ හරහා වැඩිපුර තව ගුවන් යානා ප්‍රමාණයක් වැඩි කරගෙන තිබෙනවා. ඊට අමතරව ඉන්දියාවේ ඉන්ඩිගෝ ලයින් එක සතියකට ප්ලේන් 6ක් වැඩි කරා. ඊට පස්සේ ඕස්ට්‍රේලියා, චයිනා මේ වගේ අනෙකුත් සංචාරක වෙළඳපොළවල් වලින් වැඩිපුර සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා සමාගම් මේක අපි සාකච්ඡා කරලා ගුවන් යානා ප්‍රමාණයක් වැඩි කරගෙන තිබෙනවා.
1: මේ වසරේ ජනවාරි පළමුවනදා සිට අප්‍රේල් 26 වනදා දක්වා කාලය තුල මෙරටට සංචාරකයන් 8,58,000

0: පන්සේ 27 දෙනෙකු පැමිණ තිබෙනවා. අප්‍රේල් මාසයේ දින 26ක් තුල දිවයිනට පැමිණ ඇති සංචාරකයන් ගණන 117,893. වසරේ මේ දක්වා කාලය තුල මෙරටට බැඩිම සංචාරකයන් පැමිණ ඇති ඉන්දියාවේ. ජනවාරි 1 වනදා සිට අප්‍රේල් 26 වනදා දක්වා ඉන්දියාවෙන් සංචාරකයන් 35,862 දිවයිනට පැමිණියා. එක්සත් රාජධානිය සංචාරක 9,585 දෙනෙකුද ඔස්ට්‍රේලියාවේ 9,142 පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානාශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීමේ මූලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ප්‍රකාශ කළා. ශ්‍රීපාදස්ථානය කිකිලියාමාන සහ ඇල්ල ඇතුළු සංචාරක ස්ථාන කීපයක් හඳුනාගත් ප්‍රදේශ අතරට අයත්. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සංචාරක කාර්යසාධන බලකාය විසින් සිදුකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. වෙසක් පොහේ වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමේ ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.
1: වෙසක් පොහොය මේ මාස 30 වෙනිදා තමයි යෙදී තිබෙන්නේ. ඒ දිනේ නිමිත්තෙන් දිවයින පුරා පවත්ව දන්සැල් ලියාපදිංචිය දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මට්ටමින් නිලමෙන් සඳුදා දිනේදී අපි ආරම්භ කරනවා. ඔබ දන්සැල් ලබා දීම අදහස් කරන්නේ නම් ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමු වී අදාළ ලියාපදිංචි කටයුතු සිදු කර ගන්නට අපි කාර්යාලයට ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අර සෞඛ්‍ය මන්ත්‍රාංශය මගින් දන්සැල් සඳහා මාර්ග උපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් සිදු කරන ලබන
0: මන්නාරම සහ උතුරු දුම්රිය මාර්ගයන්හි අලුත් වැඩියා කටයුතු අවසන් වුවද යාල්දේවිය ඇතුළු දුම්රිය කිහිපයක් තවමත් දහවනේට එක් කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ පවසනවා. එම සංගමේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ උත්තර දේවී ශීඝ්‍රග්‍රාමී දුම්රියද මේ වනතෙක් දහවනේට එක් කර නොමැති බවයි. මෙම ගැටලුව විසඳීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි ඔහු පැවසුවේ.
2: මේ වෙනකොට දිත්වා සුලිකුණාටුවෙන් හානියට පත් වෙච්ච මන්නාරම මාර්ගය උතුරු මාර්ගයේ සියල්ල අලුත්ැඩියා කටයුතු නිම වෙලා තියෙනවා. නමුත් දුම්රිය හිඟකම නිසා තලයි මන්නාරම දුම්රිය ප්‍රධානම දුම්රිය වෙන කංගසන්තුරේ දක්වා ධාවනය වුණු යාල්දේවි දුම්රිය මේ වෙනකොට තාමත් ධාවනයට එක් කරගන්න බැරි තත්ත්වයක පවතිනවා. ඒ වගේම උත්තර දේවි සීගගාමි දුම්රියත් මේ වෙනතුරුත් ධාවනයට එක් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අනෙකුත් මාර්ගවලත් දුම්රිය ධාවනය සීමා සහිත වෙලා තියෙන්නේ. මේ පිළිබඳව නිසි පියවර ගැනීමේ සූදානමක්වත් දෙපාර්තමේන්තු මට්ටමින් නැහැ. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා උත්සාහ කළත් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැති ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. මේ නිසා දිනෙන් දින මගීන්ට දැඩි පීඩනයකට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රවේශ පත්‍ර පිළිබඳව අලුත් මාසයට රජයේ සේවකින්ගේ ප්‍රවේශ පත්‍ර නිසි පරිදි දුම්රිය ස්ථානවලට එවලා නැහැ. රාජ්‍ය සේවක අනුග්‍රහ ප්‍රවේශ පත්‍ර නැතිකමින් දැඩි ගැටලු කට දුම්රිය ස්ථානාධිපතිතුමෝ මතු වෙලා තියෙනවා.
3: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
0: ඉරාන දජේ සහිත ඉන්ධන නෞකා තුනක් සිය බහරයට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු සඳහන් කළේ අමෙරිකානු හමුදා ඉරාන තෙල් ලබා ගන්නා මුහුදු මංකොල්ලකරුවන් වැනි පිරිසක් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධ්‍යාසලින් ගමන් ගන්නා ඉරාන නෞකා සහ භාණ්ඩ අත්පත් කර ගැනීම තවදුරටත් සිදු කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. මේ අතර ඉරානයේ නවතම සාමයෝජනාවද ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉරානය අමෙරිකා වෙත නව යෝජනාවල ඉදිරිපත් කරනු ලැබුවේ පාකිස්තානය හරහායි. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉරානය තමන්ට එකඟ විය නොහැකිද ඉල්ලා සිටින බවයි. මේ අතර ඩොලර් බිලියන 8.6 යුතු උපකරණ අලෙවි කිරීම සඳහා ගිවිසුමකට ඇමරිකාව විසින් අත්සන් තබා තිබෙනවා. කටාර්, එක්සත් අරාබි රාජ්‍ය, කුවේට් සහ ඊශ්‍රායලයට ඇතුළත්. කියුබානු රජයට සහ අනුබද්ධ ආයතනවලට එරෙහිව ඇමරිකාව පුළුල් සම්පාදක පණවනු ලැබුවා. ඒ කියුබානු රාජ්‍ය ආරක්ෂාව බලශක්තිය සහ මූල්‍යංශ ඉලක්ක කරගනිමින්. අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙස අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉරානය සමග කියුබාවට ඇති මිත්‍රකම හේතුවෙන් මෙලෙස සම්බාධක පැනවූ බවයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ බලහත්කාරකම්වලට සිය රට යටත් නොවන බවයි කියුබානු රජය නිවේදනය කළේ. මෙතර යුරෝපයෙන් අමෙරිකාවට ආනයනය කරනු ලබන වාහන සඳහා ලබන සතියේ සිට 25% තීරුබද්දක් පැනවීමටද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා. සිය ට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්

0: උසඳහන් කළේ මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අදාළ 125ක තීරු බද්ද පැනවෙන බවයි. ජලි සිරස්තල QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව. භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන පොලිසියෙන් වාර්තාවක්. දෙවන වාරයට මොඩියුල නිකුත් කිරීම අවසන්. වෙසක් දන්සැල් ලියාපදිංචි අනිද්දා සිට. ඩොලර් බිලියන 8.6ක යුද උපකරණ අලවියකට ට්‍රම්ප් සූදානම්. සියත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30. මෙතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: ලාස් වේගස් කියන්නේ ලෝකෙ මියුසික් ෆීල්ඩ් එකේ ලෙජන්ඩ්ස්ලා තමන්ගේ සුපිරිම ෂෝස් කරන ඩ්‍රීම් සිටි එකන්නේ.
2: ඒ සිටි එකේ මේ දවස්වල එන අලුත්ම න්ියුස් එක තමයි Blackpink team එකේ Lisa එයාගේ ලාස් වේගස් concert series එක official announce කරපු එක.
1: Lisa වෙනුවෙන් ready වෙන්නේ legendary Caesar's Palace එකේ world famous Colosseum stage එක.
2: Celine Dion, Elton John වගේ legendsලා sing කරපු stage එක තමයි දැන් Lisaට ready වෙන්නේ.
1: November 13 ඉඳන් November 28 වෙනකන් limited dates 4ක් පුරා මේ shows ටික plan කරලා තියෙනවා.
2: ඒ කියන්නේ fansලට Lisaගේ full power solo performance experience එකක් හම්බෙන්නයි යන්නේ.
1: ගොඩක් දෙනෙක් නම් විශ්වාස කරන්නේ Blackpink team එකම surprise එකක් විදිහට Lisa එක්ක perform කරයි කියලා.
0: Talk of the Town.
3: දවල් 12:00 විනාඩි 22යි.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ.
5: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න.

0: විශේෂ භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: After Levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Sleep Business School industry එකට ready කරන practical learning එක අදම ආයුධම් කරන්න පිවිසෙන්න www.sleep.lk. Sweet evolve beyond.
2: තාත්තේ මෙන්න ඔය අයියා කියන සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
5: සීත Voice of Family.
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
8: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
7: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
9: 98.2 98.7

0: 1800 CDB run naya rattaran naya de nistaramata
1: nadattu wedamak nathi jaatyantara Collingwood Seaside saathikalat wasara 30k dakwa wagakimat sahita eco friendly Swiss Tech aluminium ubath quotation ekak aragena balanna Swiss Tech aluminium gannoni hondama thiranaya
2: dama lakkeka charge kale nadda
3: mokadda mahatya
2: lakkeka charge karana hati dannawada Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත්කර ගන්න පුළුවන්.
5: ජීවිතේ ලස්සනට ගෙවන්න පච්චයක් කොටා ගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
4: කෙලිටි වෙන තැන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබ තැන කුසලය හොයාගන්න එක අමාරු නෑ.
5: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා කරන්නේ.
4: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
6: සියත බණ මඩුව.
4: මෙවර දේශකයානෝ පූජ්‍ය හල්මිල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.

0: తిలక వర్ధన టెక్స్టైల్స్ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 0111 544 5000
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
4: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා
5: ඔව්
4: ඔයාගේ සතුටට හේතුවක් මම
5: වෙන්න try කරනවා මේ මාස ගානටම තාම එක දවසක්වත් එහෙම වී ගන්න දරුවනේ
6: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
7: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළවේ පුංචිකාර නිවස
7: 98.2 98.4 සියත දෙව

0: गया था टॉप स्टोरी
1: මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දැක්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට. මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරීන් 22 අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. මත්ද්‍රව්‍ය තොගේ තායිලන්තයේ සිට මෙරටට රැගෙන ඒම සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ඌ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන දැනට රැඳවුම් භාරයේ සිටින චීවරධාරීන් 22 අද යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැස් සහ කුෂ්මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අදාළ පිරිස කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 25 වනදා රාත්‍රියේදී. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායලයේ වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයින් 2 ඉරානයේ මරණ දඬුවම ලබා දී තිබෙනවා. ඉන් එක් අයෙකු ඉරානයේ මධ්‍යම ඉෆ්පහන් පළාතේ න්‍යෂ්ටික භූමි අසල බුද්ධි තොරතුරු රැස් කළ අයෙක්. අනෙක් පුද්ගලයා ඉරානයේ ආගමික පූජකවරුන් පිළිබඳව ඝාතන තොරතුරු ලබා දුන් පුද්ගලයෙක්. ඊශ්‍රායලයේ සහය ඔත්තු ඒජන්සිය වන මොසාඩ් සමග බුද්ධි සහයෝගීතාවයට වැරදිකරුවන් වීමෙන් පසු ඔත්තුකරුවන් 2 ඉල්ලා මරා තැබූ බවයි අධිකරණය පැවසුවේ.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 01147700. 98.2 98.7

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see it now.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවද?
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතෝ ඉන්නවනම් එයාට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනි කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
8: ඉන්නේ. මන්ද මානසික කණ්ඩායමක් තමයි දැන් ඔය විපක්ෂකලා ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
10: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
11: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
13: ගැලපෙනම තැනට කැන්ටි නුවරට.
14: අපේ ලෙවල් ස්ටෙක් වර්ල්ඩ් එකේ ගේම් චේන්ජර් කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? ස්ලිට් කම්පියුටින් ඩිග්‍රීස් එක, AI කෝඩින්, ඉන්ඩස්ට්‍රි එක්ස්පෝෂර්, රියල් ලයිෆ් ප්‍රොජෙක්ට්ස් වලින් ඔයාගේ ස්කිල්ස් ලෙවල් අප් කරගන්න. දැන්ම ඇප්ලයි කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
15: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි.
16: ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩි නිති.
17: සරයි, ඉතියා වාකේ

0: වෙලාවල් එකයි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. මේ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇස් දෙක නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: කඳුළු විලයි
5: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
6: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
16: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
17: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
18: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
20: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
21: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
22: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
24: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
25: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
26: එහෙමත් පුළුවන්ද?
25: පුළුවන් නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවට මට්ටු කරනවා.
27: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
28: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
29: දුවේක Facebook එකට දැම්මද?
28: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් register කරා.
29: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
30: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
31: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
32: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
33: 2026 ප්ලැටිනම් එක්සලන්සිස් සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
32: ඔබ අප කෙරේ තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
34: 98.2 98.4 සියත දෙව

98.4 මෙගාවාට්ට සියත FM.

0: ලයිතුන්සස් වට CDB රන් අය රත්තරන් අයද නිස්තරමට
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: After A level slit එකේ modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරිය පිළිදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
8: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000
9: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
10: ගිහන්. හැබැයි එකක්
9: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම ආඩිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
11: වෙනු දැසිනකන් කගේද?
12: සින්දු සියත. සතියේ දවස් පහේම උදේ 10ට
9: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක

0: किया था। टॉप स्टोरी।
1: රුසියා සෞඛ්‍ය අමාත්‍ය දිවයිනට රුසියානු සමූහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් තුන් දින නිරසංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග සාකච්ඡාවක් පවත්වනු ඇති. එහිදී අවධානය යොමු කිරීමට නියමිත වෙත්තේ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාව සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳවයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමගද නියෝජිත පිරිස විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස අනිද්දා කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරක නිරත වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකකතාවයන්ට එළඹීමටද සැලසුම් කර තිබෙනවා. රුසියා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන පසුවනදා දිවයිනෙන් පිටත් යාමට නියමිතයි.
0: Top story.
2: අනුග්‍රහය. කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 මේ මස පළමුවෙනිදා සිට තුන්වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
3: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන් Global University Partners කතා කරන්න 0718 492 0732 0731 7777
4: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න දැන්ම කෝල් කරන්න 0115 93 93 93
5: පිට්සා ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා
6: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන. www.slit.lk Slit Evolve Beyond
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදුසීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතුපරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
8: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
9: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
10: ආමේ මට අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
11: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
12: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
13: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
14: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5වසරේ ඉඳන් 11වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
15: 100FM පොකට් මනි. අනුග්‍රහය.
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
17: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.7

0: දැන් වෙලාව හවස දෙකයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි. කිස් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරිය රුපියල් 210යි. කාගිල්ස්
2: ෆුඩ් සිටි. තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව viral වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712යි 800යි 800ට WhatsApp කරන්න.
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
10: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
11: 98.2 98.4 සියත දෙව

0: iTunes අසුවට CDB run ණය රත්තරන් ණයදී නිස්තරම්මත නඩත්තු වේදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක් එක charge කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක් එක charge කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
3: After A-levels construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slip BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න. අදම අයදුම් කරන්න පිවිසෙන්න. www.slit.lk.
4: Aluminium aluminium මනේ.
5: දන්සලේ fried rice එකේයි හෝටලේ fried rice එකේයි quality වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
3: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුංගිට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
9: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000
10: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා
11: ඔව්
10: ඔයාගේ සතුටට හේතුවක් මම
11: වෙන්න try කරනවා මේ මාස ගානකෝ තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවද
12: ආටන් ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
13: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: 98.2 98.7

0: Theater Top Story.
1: පළාත් හයකට හෙට වෙසි. බස්නාහිර සබර ගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලටත් හෙට පස්වරුවකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දකුණු පළාතේ කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ඇතිවිය හැකි. අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් විදේශ පොතක්. ඉරානයේ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට සහාය ලබා දීමේ චෝදනාව මතයි. ඔවුන් රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයන් සහ ප්‍රභූවරයන්ගේ තොරතුරු රැස් කර ඇති බවයි ඉරානය සඳහන් කළේ. නටාන්ස් කලාපයේ වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු රැස් කිරීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ල වුණා.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 01147400
3: 98.2 98.4

0: Fogão AT. Fogão AT.
1: අලුත් මාසයක් ඊමේ දිනේ. ඉතින් අද අපි ලෑස්ති ඔබත් එක්ක සහෝදර වරුනි ලෝකෙ වටේ යන්න.
2: ඊමේ දිනේනේ මේ දිනේ ගොඩක් ඉතින් කම්කරු අයිතීන් ගැනනේ කතා කළේ. නිශාන් කෙනෙක් ඉන්නවා මේ කෙනා තමන්ගේ ඉල්ලීම් වෙනුවේ මාස 18ක් විරෝධතාවයක නිරත වෙලා තියෙනවා. හරියටම මාස 18යි දවස් 12ක් එයා ඉන්දියා කියලා තමයි කියන්නේ මේ විරෝධතාවේ. හැබැයි මෙයා මේ විරෝධතාවේ නිරත වෙලා තියෙන්නේ විශේෂ තැනක ඉඳන්. එයා කුළුණක් උඩ ඉඳන් තමයි මේ විරෝධතාවේ නිරත වෙලා තියෙන්නේ. අන්තිමට මෙයාට මොකද වුනේ? මේ ගැනත් විස්තර අපි හොයාගෙන ආව ඔබට කියන්න.
1: ඔබට අධික බර එහෙම නැත්නම් ශාරීරික ස්ථූලතාවයේ ප්‍රශ්නයක්ද යන්න චීනෙට. එහෙ තියෙනවා බර අඩු කරන සිර කඳුරක්. ගැරන් කළා කියලා දවසකට කිලෝ එකක් අඩු කරනවා කියලා. මොකද හිතන්නේ? කැමැත්තෙන්ම හිරයන්ද?
2: පහුගිය කාලේ පාස්පෝර්ට් ගන්න අපේ කට්ටිය පොලිමේ හිටියනේ. මේ අපේ රටේ පාස්පෝර්ට් ගැන නෙමෙයි අපි අද කතාව හොයාගෙන ආවේ. වෙන රටක පාස්පෝර්ට් එකක ඒ රටේ ජනාධිපතිවරයාගේ රූපේ මුද්‍රණය කරන්න යනවලු. මේක ඓතිහාසික වැඩක්. ඒ ජනාධිපතිවරයාගේම රූපේ මුද්‍රණය කරපු රන්කාසියකුත් එනවා කියලා පහුගිය දවසක අපි ඔබට කිව්වා. දැන් ඔබට මතක් වෙයි මේ ජනාධිපතිවරයා කවුද කියලා. අපි ආගේ නම කියන්නේ නැහැ. අපි කියනවා පාස්පෝර්ට් එකේ පින්තූරේ ගහන්න හදන මේ ජනාධිපති ගැනයි ඒ විස්තරේ ගැනයි.
1: හවස පහ වෙනකම් අපිත් එක්ක යන් වීසා නැතුව ලෝකෙ වටේ. මම නිශාන්.
2: මම සප්න.

0: සතියන්ති අඩුම මිල පෙරලිය වණ්ඩක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 200යි අන්නාසි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි අපේ මිල රුපියල් 300යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මේ මාස පළමුවනිදා සිට 4 වෙනිදා දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
1: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක් LB රන් අය ගත්ත කෙනෙක් ආයෙ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777 Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්ස ෆැක්ටරි වෙතින් රස විඳින්න හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න යුනියන් ප්ලේස් පිට්ස ෆැක්ටරි වෙත එන්න නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න දැන්ම කෝල් කරන්න 0115 93 93 93
4: පිට්ස ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
7: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
8: අම්මා මට අද ක්ලාස්. ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
9: ආමේ මටත් අද ප්‍රැක්ටිස්. ස්නැක් එකක් ගන්න ඕනේ.
10: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
11: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
12: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
13: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5වසරේ ඉඳන් 11වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
14: 100FM පොකට් මනි. අනුග්‍රහය
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න අමතන්න 13.19
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
17: 98.2 98.4

0: ඉස්සර අපේ රජවරු හිටියනේ. රජවරුන්ගේ නම්වලින් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔය සමහර රජවරු තමන්ගේ නම පවතින්න ඉරහඳ පවතින තාක්කල් තමන්ගේ නම පවතින්න කියලා කරපු වැඩ තියෙනවා. ඒ වැඩ ඇත්තටම තාමත් අපිට බලන්න පුළුවන් මට්ටමක තියෙනවා. හැබැයි ඉතින් ඒ රජවරු කරපු සමහර දේවල් වර්තමානයේ ඉන්න නායකයෝ විවිධ රටවල් වල මෙහෙත් එක්ක කරන්න උත්සාහ කරන, හැබැයි කොච්චර කල් පවතීද කියන එක ගැන ඒගොල්ලන්ටවත් අයිඩියා එකක් නැහැ. මොකද්ද මේ අපි වටින් ගොඩින් කියාගෙන එන කතාව? අපි මේ කතාව හොයාගත්තේ ඇමරිකාවේ.
1: ඇමරිකාවේ විදේශ ගමන් බලපත්‍රවල, ඒ කියන්නේ ඇමරිකන් පාස්පෝර්ට් එකේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූපේ මුද්‍රණය කරන්න තීරණයක් අරගෙන තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඔබ දන්නවනේ ඇමරිකාවේ ජනාධිපතිවරයා, දැන් ලෝකෙ ගොඩක් ප්‍රශ්නවලට හේතුවත් එයානේ. එයාගේ රූපේ මුද්‍රණය කරපු පාස්පෝර්ට් නිකුත් කරන්න මේ තීරණය අරගෙන තියෙන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව. දැන් ඔබ කල්පනා කරයි, දැන් අපේ පාස්පෝර්ට් වල අපේ ජනාධිපතිගේ රූපේ මුද්‍රණය කළේ නැණි, ඇයි මේ ඇමරිකාව වගේ රටක් මේ වගේ තීරණයක් ගත්තේ කියලා. කලබල වෙන්න එපා, හැම පාස්පෝර්ට් එකකම මේ රූපේ මුද්‍රණය කරලා ඉන්නේ නැහැ. සීමිත පාස්පෝර්ට් ප්‍රමාණයක තමයි මේ ට්‍රම්ප්ගේ රූපේ මුද්‍රණය කරලා නිකුත් කරන්න තීරණය කරලා තියෙන්නේ. නිශාන් මේ තීරණය අරගෙන තියෙන්නේ ඇමරිකාවේ 250 වෙනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තේ.
0: පාස්පෝර්ට් එක පැත්තකින් ට්‍රම්ප්ගේ රූපේ සහිතව නිකුත් කරන්න ඉන්නවා. ඒ වගේම මේ රත්තරන් වටිනවනේ ට්‍රම්ප් මහත්තයා. එහෙනම් රත්තරන් කාසියක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ ට්‍රම්ප්ගේ රුව සහිතව. ඇත්තම අපිට ට්‍රම්ප් මහත්තයව ටිකක් නුරුස්සන තත්ත්වයකට පත් වුණාට ඇමරිකාවේ මිනිස්සුන්ට නම් සමහර අයට ට්‍රම්ප්ව වීරයෙක් විදිහට පේන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් ට්‍රම්ප් මහත්තයා නම් පොඩි පොඩි වැඩ කරන්නේ නැහෙනේ. කෙරුවොත් කරන්නේ ආයි ලොකු වැඩක්. කොහොම වුණත් කමන්නේ, අපිට නම් කියන්න තියෙන්නේ ඉක්මනට ඔය යුද්ධ ඉවර කරලා අර හිටපු තැනට අපිට ආපහු එන්න ඉඩක් දෙන්න. මොකද අපි ඉන්නේ කොහෙවත් නැති යුද්ධයක් හින්දා ප්‍රශ්න ගොඩක්.

0: හවස 3යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම් මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ஆஃப் ஏ லெவல்ஸ் ஃபியூச்சருக்கு சேஞ்ச் கரான சயின்ஸ் யூஸ் கரான ரெடி த ஹைடெக் லேப்ஸ் ரிசர்ச் அண்ட் இனோவேஷன் சமக நெக்ஸ்ட் ஜென் சயின்டிஸ்ட் கெனக் வென்ன ஸ்லிட் பிஎஸ்சி ஓனர்ஸ் பயோடெக்னாலஜி டிகிரி கிட்ட என்ரோல் வென்ன பிவிசேட்னா www.slit.lk ஸ்லிட் இவோல்வ் பியாண்ட்
1: இனா வென்ன வென்ன வெலாவ
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
17: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
19: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමයේ කිරිසන් නාමයයි
20: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
21: ආ එහෙමත් පුළුවන්ද?
20: පුළුවන් නේ නැත්නම් කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කරනවා.
22: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1250 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
23: තාත්තේ මෙන්න ඔයයි අයයි කියන සින්දුව වෛරල් වෙලා.
24: දුවේක Facebook එකට දැම්මද?
23: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
24: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක. සීත Voice of Family.
25: register වෙන්න නම ගම විස්තර 0712යි 800යි 800ට WhatsApp කරන්න.
26: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
27: 2026 ප්ලැටිනම් එක්සලන්සිස් සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
26: ඔබ අප කෙරේ තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
28: 98.2 98.4 සියත දෙව

0: Weekend Zeta.
1: Happy

0: අයිතීන් දිනාගන්න එක ගැන ඊයේ හොඳටෝම කනපිරෙන්න අහගන්න ඇති. හැමෝම කතා වුණේ ගැන කම්කරු අයිතීන්, සේවක අයිතීන්. මේවා දිනාගන්න මිනිස්සු තමන්ගේ තිවිහිමියෙන් කටයුතු කරලා තියෙනවා. එහෙන තමයි අපිට අදටත් කම්කරු අයිතීන් එහෙම ලැබිලා තියෙන්නේ ඒ අයගේ කැපකිරීම නිසා. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න මිනිස්සු උද්ඝෝෂණ කරනවා, විරෝධතා පවත්වනවා, සත්‍යාග්‍රහ, මාරාන්තික උපවාස වගේ දේවලුත් කරනවා. මේත් එහෙම එකක්. අවුරුදු එක මාරක් කුළුණක් උඩට වෙලා තමන්ගේ විරෝධතාවය කරලා අන්තිමට ඉල්ලීම් දිනාගත්ත කෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ.
1: මෙයා ඉන්නේ වැඩි දුරක නෙමෙයි, අපේ අසල්වැසි ඉන්දියාවේ. ඉන්දියාවේ පටියාලා දිස්ත්‍රික්කයේ කේරි නාගයියා ගම්මානෙන් තමයි අපිට මේ විස්තරේ ආරංචි වුණේ. මේ විරෝධතාවේ නිරත වෙච්ච කෙනාගේ නම ගුර්ජිත් සිං. එයාට අවුරුදු 43ක්. මෙයා දවසක් සමානා නගරයේ තියෙන ජංගම දුරකථන කුළුණක් මතට නගිනවා. නැගලා ඉවර වෙලා මෙයා විරෝධතාවයක් පටන් ගන්න. මෙයා මේ විරෝධතාවේ ආරම්භ කරන්නේ ආගම්වලට සමව නොසැලකීමේ ක්‍රියා සම්බන්ධයෙන් නීති දැඩි කරන්න කියලා ඉල්ලලා. මෙයා නිෂාන් 2024 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා ඉඳන් මේ අවුරුද්දේ පහුගිය අප්‍රියල් 23 වෙනිදා වෙනකන් මේ විරෝධතාවයෙන් නිරත වෙලා තියෙනවා. එතකොට ඉතින් ඔබ හිතන්නකෝ, වහින් නැති, තදට අවුව පායන් නැති, අකුණු ගහන්න නැති, ඒ වගේම තද සුළං එන්නේ නැති, ඔය මොන දේ වුණත් මෙයා මේ කුළුණෙන් පල්ලෙහාට බහැලා තිබුණේ. දැන් ඔබට එනවා නේද ප්‍රශ්නය? දැන් මේ මාස 18යි දවස් 12ක් මෙයා මොනවද කෑවේ කුළුණක් උඩට වෙලා කියලා? ආ, ඒ ප්‍රශ්නෙට උත්තරේ නිෂාන් ගාව තියෙනවා.
0: මෙයා හමුදාවේ හිටපු කෙනෙක්. අනේ හින්දා ඉතින් ටිකක් අල්ලගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකෝ ආමි ට්‍රේන් ඉන්නේ. මුලින්ම මිනිස්සු අඩි 100ක් උසර නැග්ගා. ඊට පස්සේ ටික වෙලාවක් විවේක ගත්තා. ඊට පස්සේ අඩි 200ක් උසට ආවා. අන්තිමේදී අඩි 300ක් විතර නැග්ගා. මොකද මේ ස්ථානය එයාට ආරක්ෂිතයි වගේ පෙනුණා. එහෙම එයාගෙන් ඇහුවාන් පස්සේ මාධ්‍යට කියලා තිබ්බේ. කොහොමත් ගුරුජිත් කිව්වේ එයා මුලින්ම මේ කුළුණ මත ඉදි කරලා තියෙන ස්ථානේ රැඳි ඉඳලා පස්සේ පහලින් බාණ්ඩ උඩට අරන් ගියා. ඔහු රෙදි කූඩාරමක් හදාගෙන තමයි මේක ඇතුලේ ඉඳලා තියෙන්නේ. ඉතින් එයාට ඕනේ වතුර බෝතල්, එතකොට කෑම වර්ග, වෙනත් කුඩා දේවල් උඩට එයා අරන් ගිහින් තියෙනවා. නමුත් ඒවා ඉක්මනින් ඉවර වුණාට පස්සේ දවස් 5කට පස්සේ ප්‍රාන්ත ආණ්ඩුවේ සමහර දේවල් එයාට ලබලා දීලා තියෙනවා ජීවත් වෙන්න. ඉතින් ඒවා ප්‍රමාණවත් වුණා කියලා තමයි මේ ගුර්ජිත් සිං කියලා තියන්නේ. මෙයා සීක් ජාතිකයෙක්. ඉතින් මේ ඔක්කොම මෙයා කිව්වේ මේ කුළුණෙන් පල්ලෙහාට බැස්සට පස්සේ. රැට නම් හැබැයි එයා කියන පොඩ්ඩක් ආරක්ෂාව ගැන තර්ජනයක් දැනුණා. මොකද මෙයා වැඩි වෙලාවක් අවදි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් සැහැන ගේමක් දිහා තමයි මෙයාව කුළුණෙන් බස්සගෙන තියෙන්නේ.

0: iTunes අසුවට CDB රන් අය රත්තරන් අයද නිස්තරම්ම
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
3: මොකද්ද මහත්තයා?
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
4: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
5: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
7: ඔව්.
5: ඔයාගේ සතුටට හේතුවක් මම
7: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවද?
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
9: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
1: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
5: ගිහන්. හැබැයි එකක්
1: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
10: සතියේ දවස් පහේම උදේ 10ට.
1: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: திலகவரதன் டெக்ஸ்டைல்ஸ்
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: 98.2 98.4
5: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි,
6: වීකෙන් සියත.

0: Tata Top Story.
1: හෙට සිට කොළඹ විශේෂ රථවාහන සැලස්මක්. මාලදිවයිනේ ජනාධිපති මොහමඩ් මයිසුගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් හෙට සිට ලබන 6 වනදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. හෙට පස්වරුවේ මාලදිවයිනේ ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොට

0: ලබන පස්වනදාද මාලදිවයිනේ ජනාධීපතිවරයා කොළඹ ස්ථාන කිහිපයක සංචාරය නිරත වනු ඇති. මාලදිවයිනේ ජනාධීපතිවරයා ලබන 6 වනදා උදෑසන දිවයිනෙන් පිටත් යන බවයි පොලිසිය සඳහන් කළේ. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස පොලිසිය රියදුරන්ට දෙනුම් දී සිටිනවා.
1: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700
2: 98.2 98.7

0: Rocão AT.
1: ස්වප්න අසාමාන්‍ය විදිහට බර වැඩි වෙන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම තියෙන ප්‍රමාණයට වඩා බර අඩු වෙන්නත් පුළුවන් කෙනෙක්. හැබැයි චීන ජාතිකයෝ ජපන් ජාතිකයෝ ගත්තාම අපිට ටිකක් අර මහත අයව සාපේක්ෂව පාර දිහෙම දකින්න ලැබෙන්නේ අඩුවේ. වේගෙන් ඇවිදින කඩිසර සිහින් සිරුරක් තියෙන නිතරම කැක් ගහන චීන ජාතිකයෝ නම් මෙයාවට ඕන තරම් ඉන්නවා අඩුවක් පාඩුවක් නැතුව. කියන්නේ කොළඹවට. රයිට්. කොහොම වුණත් චීනේ අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. මේක මේ ස්වේච්ඡා සිරකඳවුරක්.
2: මේක අලුත් ට්‍රෙන්ඩ් එකක්. නිශාන් කිව්වනේ මේවා නිකන් ස්වේච්ඡාවෙන් යන්න පුළුවන් සිරකඳුරු වගේ කියලා. මේවා ශරීර සුවතා මධ්‍යස්ථාන, එහෙම නැත්නම් ව්‍යායාම මධ්‍යස්ථාන. මේවට යන කෙනෙකුට දැඩි විදිහට තමන්ගේ ශරීර සුවතාවයේ සම්බන්ධයෙන් නීතිවලට යටත් වෙන්න සිද්ධ වෙනවා. නිශාන් මේගොල්ලන්ට දෙන්නේ දැඩි ව්‍යායාම. ඒ කියන්නේ අර ටග් ගාලා ඇඟ බස්ස ගන්න පුළුවන් ව්‍යායාම තමයි මේගොල්ලන්ට දෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ ව්‍යායාම මධ්‍යස්ථානයකට යන කෙනෙක්ගේ ශරීරයේ බර දවසකට දෙපාරක් කිරනවා. ඒ විතරක් නෙමෙයි, මේගොල්ලන් අනිවාර්යෙන්ම ආහාර පාලනය කරන්න ඕනේ. ඒ කියන කොන්දේසි අනිවාර්යෙන්ම මේගොල්ලන් අනුගමනය කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේගොල්ලන් මේ කටයුත්ත කරගෙන යන්නේ. හරියට කියන්නේ මේවා නිකන් ස්වේච්ඡාවෙන් යන්න පුළුවන් සිරකඳවුරු වගේ කියලා. හැබැයි ඉතින් ඔබ බලන්නකෝ, ස්වේච්ඡාවෙන් ගිහිල්ලා වැඩේ කරගන්න කෙනාගේ සෞඛ්‍යයට තමයි ඉතින් මේක හොඳ. නරකම නෑ බැලුවහම වැඩේ නේද? ලංකාවෙත් පටන් ගත්තා නම් ඔය ගොඩක් රෝහල් වල තියෙන මේ සායන පොලින් අඩු කරගන්න පුළුවන් වෙයි අපිටත්.
1: ජිම් වලට අලුත් ට්‍රෙන්ඩ් එකක්. යම් සින්දුවක් ගන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවද?
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතෝ ඉන්නවා නම් එයාට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා Taman කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා ඉන්න.
8: මන්ද මානසික කන්නෑමක් තමයි දැන් ඔය විපක්ෂක වෙලා ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: Hi, I'm Shenya, foreign campus.
10: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011 5 93 93 93.
11: Pizza Factory. Family, friends and pizza.
12: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
13: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීඩ්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි. රතු පොරිපු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2020 මේ මස පළමුවනිදා සිට 3 වෙනිදා දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
14: www.slit.lk. Slit, evolve beyond.

0: ಅತ್ಯಂತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ප්‍රශ්න සල්ලි කරගමු දාන්නකෝ සියත FM
3: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි පහවසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
1: සියත පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න අමතන්න 13.19
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
5: 98.2 98.7

0: ඇමරිකාවේ ජනාධිපතිවරයාට කොහොමද ජීවිත තර්ජන තියෙන. පහුගිය දවසක ආයෙත් ලෝකෙම උණුසුම් කර ප්‍රවෘත්තියක් ට්‍රම්ප් ජනාධිපතිතුමා සම්බන්ධයෙන් වාර්තා වුණා. ඒ තමයි රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්න කෙනෙක් සූදානම් වුණා. ට්‍රම්ප් අස්සේ නම් කිව්වේ මාධ්‍යට මම නම් එතන තවදුරටත් ඉන්න උත්සාහ කරා, නමුත් අපේ ආරක්ෂකයෝ මාව එතනින් ඉවත් කළා කියලා. කොහොමවත් ඉතින් ට්‍රම්ප් කියන්නේ ඉතින් අපි හිතනවට වඩා වෙනස් දෙයක් හැම වෙලාවෙම කියන කෙනෙක් නේද? ඇත්තටම මොකද්ද එතන උනේ? සමහරු කියනවා මේකත් පොඩි ඩ්‍රාමා එකක් කියලා.
1: නිෂාන්, මේ සිද්ධියෙන් පස්සේ මේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා සම්බන්ධයෙන් ඇමරිකාවේ ආරක්ෂක අංශ වාර්තාවක් නිකුත් කළා. බැලුවහම මෙයා ලේසි පහසු කෙනෙක් නෙමෙයි. මේ පුද්ගලයා කැලිෆෝනියාවේ පදිංචි කරුවෙක්. ඒ විතරක් නෙමෙයි, මෙයා මේ අර්ධකාලීන ගුරුවරයෙක් විදිහටත් රැකියාව කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙයා මේ කම්පියුටර් ගේම්ස් පරිගණක ක්‍රීඩා නිර්මාණය කරපු පුද්ගලෙ. මේ අත්තරංගුවට ගත්ත සැකකාරයා අවුරුදු 31ක පුද්ගලයෙක් කියලා තමයි විදේශ මාධ්‍යත් සඳහන් කරලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි, මෙයාට යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙනවා. ඒ උපාධියෙන් පස්සේ මෙයා පරිගණක විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියකුත් කරලා තියෙනවා. මේ වගේ කෙනෙක් ඇයි එකපාරටම ට්‍රම්ප්ට වෙඩි තිබ්බේ? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි නිෂාන්, දැන් පරීක්ෂණ කරගෙන යද්දී අනාවරණය වෙච්ච කාරණයක් තමයි 2024 ඔක්තෝබර් මාසයේදී කමලා හැරිස්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා මෙයා ඩොලර් 25ක මුදලකුත් පරිත්‍යාග කරලා තියෙනවා කියලා අනාවරණය කරගෙන තියෙනවා. කොහොම වුණත් ඉතින් මේ වෙඩි තැබීමට හේතුව ගැන තාම හොයනවා.
2: ஜோலியதா இருக்குல்ல ரவுடி பேபி.

0: දැන් වෙලාව හවස 4:31.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩාම් ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්. After A-levels, Tech World එකේ game changer කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? Slit Computing Degrees එක, AI Coding, Industry Exposure, Real Life Projects වලින් ඔයාගේ skills level up කරගන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit Evolve Beyond.
2: මේ මාර හොට්ට අපරයන් බම් වෙලා තියෙන්නේ.
3: ඇයි?
2: ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
3: ආ නටු නටු.
2: මේ විහිළු නෙමෙයි බං අද සුරම්මියාගේ birthday එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
3: අයියෝ ප්‍රශ්නද බං ටග්ගල කපුරුගෙන් order කරපන්කෝ.
2: අනේ මේ online love කර කර ඉන්න බෑ බං අනිත් එක මගේ phone එක display එකක් ගිහින් තියෙන උඹ දන්නවනේ.
3: ඉතින් බං මේ තාත්තා බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13යි 37 ගහපන්කෝ.
2: ඇයි සුරම්ම යන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
3: මොන ඇම්බියුලන්ස් එකක්ද මං? ඒ වෙන නම්බර් එකක්. මේ 13යි 37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
2: ඈ එහෙමත් පුළුවන්ද?
3: ඔව් බං ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ මං. කතා කරා තක්ගාලා ඕඩර් කරා.
2: ඕක ගන්න බෑ ගන්න බෑ කලබල කරන්න එපා. හෙලෝ කපුරුක?
3: ඈ
4: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
5: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
7: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
6: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
8: 98.2 98.4 සියත දෙවන

0: Loucão AT.
1: ඔයාට බැරි වෙලාකාරි දුරේක්ෂයක් හම්බුනොත් ඔයාට අහස නොබල ඉන්න බැරි වෙනවා. පියවි ඇහැට පේන්නේ නැති දේවල් බලන්න අපි දුරේක්ෂ පාවිච්චි කරනවා. තාරකා විද්‍යාව ගැන අපිට තියෙන්නේ හරිම ලොකු උනන්දු කුතුහලයක්. සාගරයේ ගවේෂණ අපි තාම ලෝකෙ කරලා තියෙන්නේ හරිම පොඩ්ඩයි. හැබැයි ඊට සාපේක්ෂව අභ්‍යවකාශ ගවේෂණය සඳහා අපි ලොකු මුදලක් ලෝකයක් විදිහට වියදම් කරලා තියෙනවා. මිනිස්සු හරි ආසයෙන් කොහොමත් ඉහළ යන්න, හන්දට යන්න, අඟහරු වලට යන්න, ඒවයි ජලපද හදන්න. කොච්චර නම් අපිට හීන තියෙනවද? මොන පහුගිය දවස්වල ඒ කාලයේ තාරකා විද්‍යාව සම්බන්ධයෙන් පාවිච්චි කරපු පරිගණකයක් වෙන්දේසි වෙලා තියෙනවා.
2: මේකට කියන නම තමයි ඇස්ට්‍රොලීප්. මේක තාරකා විද්‍යාත්මක පරිගණකයක් විදිහට තමයි මේ වෙනකොට ලෝකෙ හඳුන්වන්නේ. මේ උපකරණේ 17 සියවසේ ඉන්දියාවේ රායිපුර් රාජකීය එකතුවට අයත් උපකරණයක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. නිශාන්, මේක හදලා තියෙන්නේ පිත්තලෙන්. මේක තමයි දැනට තියෙන විශාලතම ඇස්ට්‍රොලීප් උපකරණය විදිහට හඳුන්වන්නේ. දැන් ඔබ කල්පනා කරයි ඇස්ට්‍රොලීප් උපකරණයක් කියලා කියන්නේ මොකද්ද? අපි මේක දන්නෙත් නෑ, මේකෙන් මොනව වෙනවද කියලා දන්නෙත් නෑ කියලා. අපි හොයාගෙන ආව මේ උපකරණෙන් කරන්නේ මොකද්ද කියලා. ඇස්ට්‍රොලීප් කියන්නේ කාලයමයින්. ඒ විතරක් නෙමෙයි, තාරකා සිතියන් ගත කරන්න, ඒ වගේම දිශාව සොයන්න, ඒ වගේම අහසේ චලනයන් නිරීක්ෂණය කරන්න අතීතයේ භාවිතා කරපු උපකරණයක්. මේක නිකන් ලෝහමය තැටි කිහිපයකින් සමන්විත උපකරණයක්. හරියටම මේක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ෆෙඩරිකා ගිගාන්ටේ මේක සමාන කරලා තියෙනවා වර්තමානයේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනයකට. ඒ කියන්නේ මේ උපකරණය මගින් කරන්න පුළුවන් කියලා කියනවා හිරු උදාව සහ බැසීම ගණනය කරන එක. ඒ විතරක් නෙමෙයි, ගොඩනැගිල්ලක උස හෝ ලිඳක ගැඹුර මයින් එක, ඒ වගේම අනාවැකි කීම සඳහාත් මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි අපිට හොයා බලද්දි දැනගන්න ලැබුණේ.
1: නිකන් AI තාක්ෂණේ පියා වගේනේ. එහෙමනම් ඉතින් අපිටත් යන්න වෙලාව ඇවිත්. අයි දවස් 7කට පස්සේ හම්බවෙමු. විස නැතුව ලෝකෙ වටේ යන්න. මම නිශාන්.
2: ඔබට ජයග්‍රාහී සතියක්. මම සප්න.

0: වටයි 300 වට CDB රන් අය රත්තරන් අයද නිස්තරමත නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
2: මොකද්ද මහත්තයා
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත් කරගන්න පුළුවන්.
4: ජීවිතේ ලස්සනට ගෙවන්න පච්චයක් කොටා ගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
3: කිලිටි වෙන තැන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබ තැන කුසලයේ හොයාගන්න එක අමාරු නෑ.
4: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නව නම් අන්න එතන තමයි සීලය ආරක්ෂා කරන්නේ.
3: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුංගිට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
10: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000.
11: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
12: ඕ
11: ඔයාගේ සතුටට හේතුවක් මම
12: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානටම තාම එක දවසක්වත් එහෙම වී ගන්න
13: බැරුව. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
14: අනුග්‍රහය.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
16: 98.2 98.4.
17: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
15: Weekend theater.

0: Tata Top Story.
1: මද්‍රව්‍ය සමගත් තරම් කොටගත් ජීවරධාරීන් අධිකරණයට මද්‍රව්‍ය තොගයක් සමගත් තරම් කොටගත් ජීවරධාරීන් 22 දෙනා අධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. හෑෂ් සහ කුච් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අදාළ පිරිස කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගොඩ ගන්නු ලැබුවේ පසුගිය 25 වනදා රාත්‍රියේදී. සිද්ධියට සම්බන්ධව තවත් පුද්ගලයෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින්. දැන් විදෙස් පොතක්. කලාපයේ සැනසීම සුබසාධනය හා ප්‍රගතිය රඳා පවතින්නේ ඇමරිකාව ගල්ෆ් කලාපෙන් ඉවත් වීමෙන් බව ඉරානය පවසනවා. ඉරාන විදේශ මාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිය සමුද්‍රීය වත්කම පිළිබඳ විදේශිකයන්ට සෑම විටම අවධානයෙන් පසුවන බවයි. ලෝකය ගිලගන්නා ඇමරිකාවේ හමුදා ගවේෂණවලට

0: theater top story අනුග්‍රහය
1: කවුරු මොනව කිව්වත් ප්‍රීමි ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700
2: 98.2 98.4

0: සතියන්ති අඩුම මිල පෙරලිය. වණ්ඩක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 200යි. අන්නාසි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි. අපේ මිල රුපියල් 300යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස පළමුවනිදා සිට 4 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
6: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
7: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
8: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුංගිට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
10: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
11: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
12: After A-levels, Sleetake modern technology saha practical expertise samagin. Civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. Oyage next level future path ekak menna. Danma apply karanna pivisenna. www.sleet.lk. Sleet evolve beyond.
13: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
14: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
15: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
16: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
17: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
18: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
19: පොකට් මනි අනුග්‍රහය.
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් ආරම්භන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම ආරම්භන්න. අමතන්න 13.99.
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංක රේටින් ඒජන්සි BBB- stable outlook.
1: 98.2 98.4 සියත දෙවයි.

0: flashing my thumbs, boy.
1: හවස 5 විනාඩි 26යි දැන්.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: Oh, is that this one more?
4: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart ම විදියට play කරමු.

0: සිරවෝඩ් සමාජකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි පියාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි කාගිල් ෆුඩ්
1: සිටි හෙලෝ සර් මේ සර්ගේ රෝඩ් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද
2: මොන ඩීටේල්ස්ද කවුද මේ
1: සර් අපි වෙබ්සයිට් එකෙන් රෝඩ් එකක් දාලා තිබ්බනේ
2: ඔව් දැම්ම තමයි මොකක්ද දැන් වෙන්න ඕනේ
1: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම්
2: ඒයි මගේ ඉන්සයිට්ස් එක දැනගන්න ඕනේ
1: මොකද්ද සර්
2: මගේ ඉන්සයිට්ස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා
1: නෑ සර්
2: නෑ මේ මම ගන්න එපා අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි
1: එහෙමද
2: එහෙම තමයි විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක
1: එහෙමත් පුළුවන්ද
2: පුළුවන් නේ නැත්නම් කපුරුක සයිට් එකට ගිහලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා
1: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්නම්
2: ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කළා පාපිස්සක් ගෙන්න ගනි
3: අපේ levels modern legal world එකට prepare වෙන්න කැමතිද digital innovation සහ legal tech සමග confident legal professional කෙනෙක් වෙන්න LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින් දැන්ම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
4: දොරකුළු වැරෙන මතක සේප්පෝ
5: මට මතකයි සමහර දවස්වල গিටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔලුව තියා මං අහන්නේ නෝයි.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
7: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
8: දුවේක Facebook එකට දැම්මද
7: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සියත TV Voice of Family එකටත් register කරා
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක
10: සියත Voice of Family
9: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න
11: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
12: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
13: 98.2 98.4
14: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
12: we can see that

0: වටයි තුන්සියස් වට CDB රන් අය රත්තරන් අයද නිස්තරම්ම
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න ලක්කක charge කර ගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
4: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000
5: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: භාණ්ඩාකාරයේ නිලධාරියාගේ මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි. මද්‍රව්‍ය රැගෙන චීවරධාරීන් රිමාන්ඩ්. චීන ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට. සජිත් ඉන්දියාවේ සහාය ඉල්ලයි. අමෙරිකාව ගල්ෆ් කලාපයෙන් ඉවත් විය යුතු බවට ඉරානයෙන් ප්‍රකාශයක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4
3: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
4: වීකෙන් සියත

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
4: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
5: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: මේ මාර හුට්ටක් ප්‍රහඳි බං වෙලා තියෙන.
7: ඇයි?
6: ඇයි නෙවෙයි, හවසට නටවන්න වෙන්නේ නැයි.
7: ආ රතු රතු.
6: මේ විහිළු මේ බගද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
7: අයියෝ ප්‍රශ්නද, මට ටග්ගල කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
6: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
7: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13 37 ගහපන්කෝ.
6: ඇයි සුරම්මියා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එක පටවලා උඹට හොස්පිටල් යවන්න ඕනේ?
7: මොන ඇම්බියුලන්ස් එකද බං? ඒ වෙන නම්බර් එක. මේ 13 37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
6: ඈ එහෙමත් පුළුවන්ද?
7: ඔව් බං, ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටග්ගල ඕඩර් කරා.
6: ඕක ගන්න බෑ ගන්න කලබල කරන්න එපා. හෙලෝ කපුරුගා.
7: ඈ
8: ආට ලෙවල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් career එකක් හොයනවද? එහෙනම් slip BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න අදම අයදුම් කරන්න පිවිසෙන්න www.slip.lk.

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: හවස 6යි විනාඩි 30යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: භාණ්ඩාගාරයේ නිලධාරියාගේ මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි. මද්‍රව්‍ය රැගෙන චීවරධාරීන් රිමාන්ඩ්. චීන ජාතිකයන් 37 දෙනෙක් අත්අඩංගුවට. විපක්ෂ නායක ඉන්දියාවේ සහය ඉල්ලයි. අමරිකාව ගල්ෆ් කලාපයෙන් ඉවත් විය යුතු බවට ඉරානයෙන් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: කවුරු මොනව කිව්වත් ත්‍රිවි ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011400700.
1: භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිඥ ශිරා ලක්තිලක ඉල්ලා සිටිනවා. ඔහු පැවසුවේ පශ්චාත් මරණ පරීක්ෂණයේ පමණක් ඊට ප්‍රමාණවත් නොවන බවයි. සිද්ධිය පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන බවයි. විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් මගින් ඊයේ කුලියාපිටිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා. එහිදී එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කළේ මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවයි. කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මරණය සිදු ඇති බවද එහිදී ප්‍රකාශ කළා. අදාළ නිලධාරියාගේ මළසිරුර පෙරේදා සොයාගනු ලැබුවේ ඔහුගේ ගෙවත්තේ තිබියදී. ඔහුගේ පාද දෙකෙහි සහ අතක කැපුම් තුවාල දක්නට ලැබුණු අතර මළසිරුර තිබූ ස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමු වුණා. එම නිලධාරියා මුදල් අමාත්‍යාංශයේ සතු අමරිකා ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියයි. මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයේදී කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කරන බවයි නීතිඥ ශිරා ලක්තිලක සඳහන් කළේ.
3: නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් සයිකලොජිකල් ඔටොප්සි එකක් කරන්න කියලා. මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණය. සයිකලොජිකල් ඔටොප්සි එකක් කියලා කියන්නේ කරුණු තුනක්. ඒ තුනෙන් ඔයා බලනවා සියදිවි නැසාගත්ත ගැනීමට හේතුව මොකක්ද? ඒ සියදිවි නැසා ගැනීමට හේතුවට බලපාපු ඔහුගේ චිත්තය කුමක්ද? ඒ වගේම ඒ මරණය සිදු වූ ආකාරය කුමක්ද? සියදෙනි නසා ගැනීමේ පිළිබඳ අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාවකින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් සයිකෝලොජිකල් ඔටොප්සි එකක් වහාම කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලයි.
1: මේ අතර ෆ්‍රී ලෝයර් සංවිධානයේ කැඳවුම් කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ භාණ්ඩාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම අනුමත කළ නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් තනතුරේ තබාගෙන සිදු කරන පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඔහු සඳහන් කළේ.
4: ජනාධිපතිතුමා ඊයේ මේ දින රැලියේ කතා කරනවා, කට්ටිය ඔක්කොම හිරේ දානවා මේ මාස කීපය තුල හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් කියලා. නමුත් මේ ජනාධිපතිතුමාලාගේ පක්ෂේ කට්ටිය කරපු සෙල්ලම ගැන මුකුත් කතාවක් නැහැ. ඒක පුදුමයට කාරණයක්. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා සෑම දෙයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට එන කෙනා. නමුත් මේ අවස්ථාවේදී දැන් දවස් 10ක් වෙනවා මේ සම්බන්ධයෙන් කිසිම සඳහනක් නැහැ. ඒ වගේම මේ දිනේදීත් මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් වචනයක් නැහැ. මාලිමාවේ අනිත් මන්ත්‍රීවරු ඇමතිවරු කිසිම වචනයක් නැහැ. එතකොට තාමත් මේ භාණ්ඩාගාරයේ ලේකම් තාමත් ඒ තනතුරේ ඉන්නවා. ඔතන ඒ තනතුරේ ඉඳගෙන කිසිසේත්ම අපිට සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න ඕනේ.
1: භාණ්ඩාගාරයේ අමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් කාරක සභාවද මේ වන විට වාර්තාවක් ඇඳවා තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් එම වාර්තාව මාසයක් තුල ලැබීමට නියමිතයි. මද්‍රව්‍ය තොකයක් සමග අත්අඩංගුවටගත් චීවරධාරීන් 22 සහ තවත් චීවරධාරියෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. හෑෂහ කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 25 වනදා රාත්‍රියේදී. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුවයි. සිද්ධියට සම්බන්ධව තවත් අයෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඒ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්. මද්‍රව්‍ය තොගය තායිලන්තයේ සිට මෙරටට රැගෙනීම සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අඛණ්ඩව පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් සම්පත්තුය කුන්තා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා බලලා පේනවා ඇති. ඒ අනුව ඉස්සරහට ඒවැ විමර්ශන කටයුතු පැවැත්වෙනවා. ඒ විමර්ශන කටයුතු අනුව ඒ අවශ්‍ය කරන මහමුලකරුවන්ද ඒ බිස්නස් කරන කට්ටිය ඔක්කොම ඉස්සරහට ඒගොල්ලන්ට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග වලට යටත් වෙන්න සිද්ධ වෙයි. ඒක දිගටම වෙනවා.
6: ඒ
5: සමාජික ප්‍රමාණය අඩු වෙලා තියෙන එක ගැන අපි වටහාගෙන තියෙන අපේ ප්‍රයමාර්ගයක් තියෙනවා. ඒක නැවතත් යථාර්ථයට ගන්න ඒ අනුව
1: ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති ජී මීඩියා ව්‍යෝන් ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව අමතමින්. ආර්ථික පරිවර්තනය, කලාපී ස්ථාවරත්වය සහ අනාගත දියුණුව සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළා. මේ අතර මෙරට ඉන්ධන සහ ගෑස් නිධි දේශීය බලශක්ති සැපයුම සඳහා යොදා ගැනීමට නොහැකි වී ඇත්තේ විවිධ බලපෑම් මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.
7: විශේෂඥින්ට මම යොමු කළා ප්‍රශ්නය. ඇත්තටම ඔය කියන ගෑස් නිදි අපේ මුහුදු සම්පතේ සයුර සම්පතේ තිබෙනවා. ඔව් කියලා කිව්වා. ඉන්ධන සම්පත තිබෙනවද කියලා. ඔව් කියලා කිව්වා. පෙරලා අපි ඇහුවා මේ සම්පත් තිබෙනවා නම් ඇයි අපි තිරසර ආකාරයට ඒ සම්පත් උපයෝගී කරගෙන අපේ රට ශක්තිමත් නොකරන්නේ? විශ්වාස කරන්න. විශේෂඥවරු ගණනාවක් කිව්වා විවිධ පාර්ශ්වවල බලපෑම් තිබෙනවා කියලා. මේ ගෑස් නිදි, ඉන්ධන නිදි ඒවා තිරසර ආකාරයට උපයෝගී කරගෙන අපේ රටේ යම් තාක් දුරක බලශක්ති සුරක්ෂිත භාවය, ඉන්ධන සුරක්ෂිත භාවය ඇති වෙනවට විරුද්ධ කොටස් මේ ක්‍රියාව සැලසුම් වලින්, පර්යේෂණ වලින් ඔබට යන ගමනට වළක්වාලන බලවේග අපේ රටේ තිබෙනවා කියන එක මේ බලශක්ති විශේෂඥින්ම කියනවා.
1: ආණ්ඩුව භික්ෂූන් වහන්සේට අගෞරව කිරීමට උත්සාහ දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
8: රනිල් මහත්තයා පාර්ලිමේන්තුවේ නැහැනේ ආණ්ඩුවක් පිටවන්නේ. අපේ තියෙන තුන්දෙනායිනේ. ඉතින් මම දැන් අපිට ආරාධනා කරන්න කලින් අනිත් අයක සාකච්ඡා කරොත් හොඳයි. සංඝයා වහන්සේලාට අගෞරව කරන්නත් මේ ආණ්ඩුව උත්සාහයක් ගත්තා. හිරගෙවල් වලටත් දැම්මා. ඒ හින්දා මේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තිය එකක්. ඉතින් මම හිතනවා ඒ අනුව මේ රටේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ වගේම සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා මේ රටේ ස්වාමින් වහන්සේලා වගේම බෞද්ධ ජනතාව වගේම සියලු ආගම්වල ජනතාව පෙළ ගැහෙන්න ඕනේ.
1: වංචා දූෂණවලට සම්බන්ධව පාර්ශව තනතුරු දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
9: හෙලිකොප්ටර්වල යන්නේ ගැන මහා දබල් විවේචනය කරපු ජනාධිපති අනුර කුමාර නම් නුවරඑළියට චොපර් එකේ ගිහිල්ලා නුවරඑළියෙන් මහරගමට චොපර් එකේ ආවයි කියලා අපි දන්නවා. විලගෙව්වේ රාජ භාණ්ඩාගාරයෙන්ද නැද්ද කියලා අහන්න ඕන. ඒ ඉතින් ඒ තමන් කියපු සිල්පද තමන්ම කඩන විදිය. පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියපු මුදල් අමාත්‍යංශ ලේකම් හවස ගෙන්නගෙන එළියට ඇවිල්ලා ප්‍රකාශ දෙනවා මුහුත් නරකක් නපුරක් නොවන විදියට. ඒ නිසා මේ හීලෑ වෙච්ච විපක්ෂිකුයි කිසි බයක් එකක් නැතුව වෙනද අත තියපු නැති පින් කැටේට පවා අත තියමින් හොරකම් කරන ආණ්ඩුවකුයි තම තමන්ව එකිනෙකාව අනතුරුදායක නොවන ආකාරයට ෂේප් එකේ යනවායි කියලා හිතන්න සාධක වුණ තරම් තියෙනවා. මේ හොරු ටික තාම උඩ පුටු වල වැඳබෙනවා, පහළ පුටු වල මිනිස්සු 100 දිවි නසා ගන්නවා, නැත්තම් මැරුම් කනවා.
1: භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන්වීමේ සිද්ධිය ආණ්ඩුව විසින් මාස 4ක කාලයක් සංගවාගෙන සිටීම ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ සඳහන් කළේ.
10: භාණ්ඩාගාරය වංචාවකට හසු කරලා අදට මාස 4ක් වෙනවා. හැබැයි මාස 4ක් ගත වෙලත් මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. අපිට ඒකෙන්ම සැකයක් පහළ වෙනවා. මේ මාස 4ක් මොවුන් මේ වංචාව හැකර්වරුන්ගේ වංචාවක් විදියට අද හුවා දක්වමින් මේ මාස 4ක් තුළ මේ වංචා සංගවන්න මාස 4ක් කාලය ගත්තද කියන ප්‍රශ්නාර්ථය අපි තුළ මතුවෙනවා.
1: අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ භාණ්ඩාගාරය තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාව වෙත සහන ලබා දෙන බවයි.
6: දැන් ගොඩක් අයට අමතකයි 2022 එවකට බෞද්ධ ආණ්ඩුව මේ රට නිල වශයෙන් බංගලොත් භාවය ප්‍රකාශනපත් කරා කියලා. නිල වශයෙන් ප්‍රකාශනපත් කරා රට බංගලොත් කියලා. ණය ගෙවන්න බෑ කියලා. අපි පෞගේ අවුරුදු කමාරේ ණය ගෙවමින් තමයි මේ ස්ථාවරත්වය ගෙනාවේ. භාණ්ඩාගාරය ශක්තිමත් කරන ගමන් ජනතාවට සහන් ලබා දෙනවා.
1: ඇමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 323.80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් වටිනාකම ඉහළ ගොස් ඇත්තේ රුපියල් 315.87ක් දක්වායි. මේ අතර මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් සංචාරක පැමිණීම 20%කින් පමණ පහත වැටී ඇති බව ආණ්ඩුව පවසනවා. සංචාරක නියෝජ්‍ය මාත්‍ය රුවන් රණසිංහ සඳහන් කළේ බලපෑම් එල්ල වී නොමැති රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අවධානය යොමු කර ඇති බවයි.
11: මේ මාසේ කියන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපේ සංචාර කර්මාන්තයේ අඩුවෙන්ම පැමිණෙන මාසයක්. මේ මාසේ සංචාරකින් පැමිණීම සාමාන්‍යයෙන් දිගටම කියන්නේ අපිට අඩු කියන ලෝ සීසන් එක කියලා. නමුත් විශේෂයෙන්ම මැද පෙරදිග ඇතිවුණු යුද තත්ත්වයත් එක්ක ගුවන් යානා පැමිණීම එමිරේට්ස් සහ කටාර් කියන ලයින් දෙකේ අඩුවක් දකින්නවා. ඉතින් ඒකත් එක්ක සාමාන්‍ය අවුරුද්දකටත් වඩා අඩුවක් මේ අවුරුද්දේ තිබෙනවා සංචාරකින්ගේ පැමිණීමේ. මේක වැඩි කරගන්න ඇත්තට අපිට දැන් කයිරෝ හරහා වැඩිපුර තව ගුවන් යානා ප්‍රමාණයක් වැඩි කරගෙන තිබෙනවා. ඊට අමතරව ඉන්දියාවේ ඉන්ඩිගෝ ලයින් එක සතියකට ප්ලේන් 6ක් වැඩි කරා. ඊට පස්සේ ඕස්ට්‍රේලියා, චයිනා මේ වගේ අනෙකුත් සංචාරක වෙළඳපොළවල් වලින් වැඩිපුර සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා සමාගමෙන් අපි සාකච්ඡා කරලා ගුවන් යානා ප්‍රමාණයක් වැඩි කරගෙන තිබෙනවා.
1: මෙම වසරේ ජනවාරි 1 සිට අප්‍රේල් 26 වනදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 858,527 දෙනෙකු පැමිණ තිබෙනවා. අප්‍රේල් මාසයේ දින 26ක් තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 117,893 දෙනෙක්. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. මේ අතර QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉවත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ජනක රාජකරුණා සඳහන් කළේ මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය අවසන් නොවීම හමුවේ ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක බලපෑම් එල්ල විය හැකි බවයි. පාලනයකින් යුතුව ජනතාව වෙත ඉන්ධන නිකුත් කිරීම සඳහා තවදුරටත් QR ක්‍රමවේදය පවත්වාගෙන යන බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ටෙන්ඩර් ගත වූ සියලු සමාගම්වලින් මේ වන විට බොරතෙල් සැපයුම තහවුරු කර තිබෙනවා. ඒ අනුව ජූලි මාසය දක්වා තෙල් සැපයුම ස්ථාවර බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණා පැවසුවේ. ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියාව සහ චීනය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවද ඔහු ප්‍රකාශ කළා. ඉදිරි දෙසතිය තුළ චීනෙන් ඉන්ධන නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතයි. මේ අතර ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. සභාපතිවරයා පැවසුවේ මිල සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා මෙතෙක් සිදු නොකළ බවයි. ඉදිරියේදී ඉන්ධන මිලෙහි සුළු වැඩිවීමක් සිදුවිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ සිය මේ දින රැලියේදී සඳහන් කළා.
12: විශේෂම බලශක්ති ක්ෂේත්‍රයේ චල අර්බුදයක් මතුවලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටර රුපියල් 382ක් දෙනවා. 382 ඩීසල් ලීටරක් දෙනකොට ආණ්ඩු රුපියල් 100ක් දෙනවා. විකුණ හැම තෙල් ලීටරයකටම තෙල් සංස්ථාවටයි අනිත් සමාගම් වලට. ඒකට මොකද්ද? අදත් අමුනාන්සලා සෙඩ් දෙකට ගිල ගන්න පෙට්‍රල් ලීටරයක් රුපියල් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට රුපියල් 100ක් ආණ්ඩුවට දෙනවා හැම ලීටරයකටම. මේ මොකද? දැනටම බලා ගන්න ඕන ආණ්ඩුව. නමුත් තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන්තලා තිබෙනවා. මේ රටේ පොදු ජන ජනතාවගේ අවශ්‍ය ඉන්ධන සහන ආධාරය ලබා දීම වෙනුවෙන් කෝටි 6000 වැඩ කරන ජනතාවගේ ආණ්ඩු හිමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. තමාරට තව කුඩා ප්‍රමාණයන් වලට අපි මිල ඉහළ ගන්න සිද්ධ වෙන්නේ.
1: මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මයිසුගේ ශ්‍රී ලංකා සංචාරයේ හේතුවෙන් හෙට සිට ලබන 6 දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. හෙට පස්වරුවේ මාලදිවයිනේ ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙනු ඇති. කටුනායක ගුවන්තොටුපලට පැමිණීමෙන් පසු ඔහු කොළඹ දක්වා පැමිණින්නේ අධිවේගී මාර්ගය ඔස්සේ. එම කාලය තුළ අදාළ මාර්ගවල ධාවනයට අපේක්ෂිත වාහන විකල්ප මාර්ග වෙත යොමු කරන බවයි පොලිසිය සඳහන් කළේ. ලබන 4 උදෑසන මාලදිවයිනේ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය වෙත ගමන් කරන අතර ඊට පැය 2 පෙර ඔහු ගමන් කරන මාර්ගයට බර වාහන ඇතුළු වීම අත්හිටුවනු ඇති. ඔහු මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී සියලු වාහන ධාවනය අත්හිටුවන බවයි පොලිසිය පැවසුවේ. ලබන 5 මාලදිවයිනේ ජනාධිපතිවරයා කොළඹ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වනු ඇති. මාලදිවයිනේ ජනාධීපතිවරයා ලබන 6 වනදා උදෑසන දිවයිනෙන් පිටත්ව යන බවයි පොලිසිය සඳහන් කළේ. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දී සිටිනවා. මේ අතර රොසියානු සමූහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් 3 දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග සාකච්ඡාවක් පවත්වනු ඇති. එහිදී අවධානයට යොමු කිරීමට නියමිතව ඇත්තේ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාව සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳවයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමගද නියෝජිත පිරිස විශේෂ සාකච්ඡාවක නිරත වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. රුසියා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස අනිද්දා කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරත වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකගතාවන්ට එළඹීමටද සැලසුම් කර තිබෙනවා. රුසියා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 5 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියා සිදු කළ බවට සැකපිට චීන ජාතික කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම ප්‍රදේශයේදී වැටලීම සිදු කර ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින්. තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලි පදරම මත ලබාගත් නිවසක් වැටළු අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. එම නිවස මුද්‍රා තබා ඇත්තේ ඉදිරි විමර්ශන වෙනුවෙන්. සැකකරුවන් අවුරුදු 23 44 අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. කලාපයේ සැනසීම සුබසාධනය හා ප්‍රගතිය රඳා පවතින්නේ අමෙරිකාව ගල්ෆ් කලාපයෙන් ඉවත්වීමෙන් බව ඉරානය පවසනවා. එරට විදේශමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිය සමුද්‍රීය වත්කම් පිළිබඳ විදේශිකයන් සෑම විටම අවධානයෙන් පසුවන බවයි. ලෝකය ගිලගන්නා අමෙරිකාවේ හමුදා ගවේෂණවලට විරුද්ධ වන බවයි ඉරානය පැවසුවේ. පකිස්තාන සහ කුවේට් විදේශ අමාත්‍යවරුන් මැදපෙරදිග කලාපයේ දැනට පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ගල්ෆ් කලාපයේ ආර්ථික තත්ත්වයද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පකිස්තානය ගන්නා උත්සාහය අගය කරන බවයි කුවේට් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා සඳහා අඛණ්ඩව මැදිහත් වන බව පකිස්තානය කියා සිටියා. මේ අතර ඉරානය විසින් පුද්ගලයන් 2 දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබෙනවා. ඒ ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට සහය දැක්වීමේ චෝදනා මතයි. ඔවුන් රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයන් සහ ප්‍රභූවරයන්ගේ තොරතුරු රැස්කර ඇති බවයි ඉරානය සඳහන් කළේ. කලාපයේ වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ල වුණා. සටන් විරාමය අඛණ්ඩව පවත්වා ගැනීම සහ හෝමෝ සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම හදිසි ප්‍රමුඛතාවක් බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන තානාපතිවරයා සඳහන් කළේ අමෙරිකා ජනාධිපතිවරයා ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන බවයි. එම අවස්ථාව වන විට හෝමෝ සමුද්‍ර සන්ධිය වසාදමා තිබුණ හොත් ඒ පිළිබඳව සාකච්ඡා සිදුවනු ඇති බවද චීනය සඳහන් කළා. ඉරාන දජී යටතේ ඉන්ධන නෞකා 3ක් සිය බහරයට ගත් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. ඔහු සඳහන් කළේ අමෙරිකා හමුදා ඉරාන තෙල් ලබා ගන්නා මුහුදු කොල්ලකරුවන් වැනි පිරිසක් බවයි. හෝමෝ සමුද්‍ර සන්ධිය අසලින් ගමන් ගන්නා ඉරාන නෞකා සහ භාණ්ඩ අත්පත් කර ගැනීම තවදුරටත් සිදු කරන බවයි අමෙරිකා ජනාධිපතිවරයා පැවසුවේ. යලි සිරස්තල භාණ්ඩාගාරයේ නිලධාරියාගේ මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි. මද්‍රව්‍ය රැගෙන චීවරධාරීන් රිමාන්ඩ්. චීන ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට. විපක්ෂ නායක ඉන්දියාවේ සහය ඉල්ලයි. අමෙරිකාව ගල්ෆ් කලාපයෙන් ඉවත් විය යුතු බවට ඉරානයෙන් ප්‍රකාශයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: ලාස් වේගස් කියන්නේ ලෝකෙ මියුසික් ෆීල්ඩ් එකේ ලෙජන්ඩ්ස්ලා තමන්ගේ සුපිරිම ෂෝස් කරන ඩ්‍රීම් සිටි එකන්නේ.
2: ඒ සිටි එකේ මේ දවස්වල එන අලුත්ම න්ියුස් එක තමයි Blackpink team එකේ Lisa එයාගේ ලාස් වේගස් concert series එක officially announce කරපු එක.
1: Lisa වෙනුවෙන් ready වෙන්නේ legendary Caesar's Palace එකේ world famous Colosseum stage එක.
2: Celine Dion, Elton John වගේ legendsලා sing කරපු stage එක තමයි දැන් Lisaට ready වෙන්නේ.
1: November 13 ඉඳන් November 28 වෙනකන් limited dates 4ක් පුරා මේ shows ටික plan කරලා තියෙනවා.
2: ඒ කියන්නේ fansලට Lisaගේ full power solo performance experience එකක් හම්බෙන්නයි යන්නේ.
1: ගොඩක් දෙනෙක් නම් විශ්වාස කරන්නේ Blackpink team එකම surprise එකක් විදිහට Lisa එක්ක perform කරයි කියලා.
0: Talk of the Town.
3: මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත්කරගන්න පුළුවන්.
4: ජීවිතේ ලස්සනට ගෙවන්න පච්චයක් කොටාගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
3: කිලිටි වෙන තැන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබ තැන කුසලය හොයාගන්න එක අමාරු නෑ.
4: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා කරන්නේ.
3: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශක යානෝ පූජ්‍ය හල්මිල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
6: හෙලෝ සර්, මේ සර්ගේ රෝඩ එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
7: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
6: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
7: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
6: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම්
7: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
6: මොකද්ද සර්?
7: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න ස්කෑමරයා.
6: නෑ සර්.
7: නෑ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි.
6: එහෙමද?
7: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
6: එහෙමත් පුළුවන්ද?
7: පුළුවන් නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් අතරලා ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
6: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
7: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කළා පාපිස්සක් ගෙන්න ගනි.
3: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
8: ඕ.
3: ඔයාගේ සතුටට හේතුවක් මම
8: වෙන්න try කරනවා. මේ මාස ගානකෝ තාම එක දවසක්වත් එහෙම වී ගන්න
9: දරුවා. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
10: අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: තාත්තේ, මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
12: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
12: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
13: සීත Voice of Family.
14: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
15: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
3: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
15: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: Back-to-back love songs.
1: අතරින්න කියපු දවස්වල කඳුළු වගුරන්නේ නැතුව මාව අතරින්න තිබුණා. එහෙම දවසක වෙන්නුනා නම් මතකවල හිර නොවේ. මට ඉන්න තිබුණා.

වේදනාව හිත පාරන තරම මන්න දන්නව නෙවෙයි මැනික. ඒ දැන්නම් නොදැන්න කානට ඉන්නම වෙනවමට වකත තාමත් ආදරය නිසා මම

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවා.
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතව ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා පද්ද ඒකේ තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
8: ඉන්න. මන්ද මානසික කන්නෑමක් තමයි දැන් ඔය විපක්ෂකලා ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

0: Murata. Candied Murata.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718-492-492-0711-327-777.
4: ලොව රසයෙන් මවිත කළ ආසියනු සැබෑ රසය නියම ලවම් ප්‍රයිස් දැන් පිට්ස ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියල වෙන නියම ලවම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්ස ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
5: පිට්ස ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි, රතු පොරිපු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි, දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි, කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 මේ මස පළමුවනිදා සිට තුන්වෙනිදා දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: After levels future ක change කරන්න science use කරන්න ready ද? High tech labs research and innovation සමග next gen scientist kenek wenna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisena www.slit.lk slit evolve beyond
8: me mara hutta parana bam ela thiyenne
9: ei
8: ei neme hawasata natawanne wenne nai
9: ah ratu ratu
8: me vihilu neme bam ada suramya ge birthday ekata mata tag ekak ganna amathukuna
9: ayyo prashna de man tag gala kapurgen order karapanko
8: ane me online love kar kar inne ba bam anithara mage phone ekage display ekak gihin thiyenne oba dannawane
9: itim bam me taasthage button phone ekage thiyenawane eken 13 37 gahapanko
8: ei suramya enna kalin mawa ambulance ekak patawala obata hospital yawanna done
9: mona ambulance ekakda bam e wenna නම්බර එක මේ 1337 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර එක.
8: ඈ එහෙමත් පුළුවන්ද?
9: ඔව් බං ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ මං කතා කරා තක්ගල ඕඩර් කරා.
8: ඕක ගන්න බෑ ගන්න බෑ කලබල කරන්න එපා. හෙලෝ කපුරුගෙන්?
9: ඈ
10: සරයි. ගයියා වගේ.

0: ಪ್ರಿಯತೆ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸೂದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ප්‍රශ්න සල්ලි කරගමු දාන්නකෝ සියත FM
3: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න
1: සියත පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න අමතන්න 13.99
4: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
5: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟ කා

back-to-back love songs. Love songs with Nilupal. With Nilupal. Back-to-back love songs. මට හිතනවා ස්පියා ගන්න ස්පියාගෙන හෙමින් හෙමින් ඔයාට මගේ හිතට එන්න ඉඩ දෙන්න. මං ආසයි ඔයා හරි ලස්සනට අගේ කරු මගේ හැඟීම් පාලනය කරනවට. හැම හැඟීමක්ම යට කරලා ඔයාව මගේ ජීවිතේම කරගන්න ඕනි කියන හැඟීම වැඩිපුර දැනෙන්න දෙන්න.

0: රාත්‍රී 7යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුඩ් සිටිවෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි. කෙස්ට් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින්ග් ස්කින් ඉකෝ පැක් ඉතිරි රුපියල් 210යි. කාගිල් සුඩ් සිටි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු
4: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
14: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
15: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
10: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
9: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
3: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
2: ආ එහෙමත් පුළුවන්ද?
3: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවට මට්ටු කරනවා.
7: ඩෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
1: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑමකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා. වාහන දෙකක් ගත්තා.
4: ගිහන්. හැබැයි එකක්
1: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
13: ඔයලු දෙසිනකම් කගේද
17: සතියේ දවස් පහේම උදේ 10ට
1: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: திலகவரதன் டெக்ஸ்டைல்ஸ்.
1: தாத்தே මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
5: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
1: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකා

0: back-to-back love songs.
1: I'm එක පාරක් මන් දිහා බලන්න සීතල කඳුළු බින්දු

0: ටයිතුන් සසුවට සීඩී රන් අය රත්තරන්න අයද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeledi gena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak dina ganna.
3: Hello sir, මේ සර්ගේ order එක confirm කරන්න මට පොඩ්ඩක් සර්ගේ card details දෙන්න පුළුවන්ද?
4: මොන details ද? කවුද මේ?
3: සර් අපේ website එකෙන් order එකක් දාලා තිබ්බනේ.
4: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
3: සර්ගේ card එක ඉස්සරහ තියෙන අංක ටිකයි card එක පිටිපස්සේ තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකේ තියෙන OTP එක දැනගත්තා නම්
4: ඒයි මගේ insights එක දැනගන්න ඕනේ.
3: මොකද්ද සර්?
4: මගේ insights එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන scam කරන scammer යා.
3: නෑ සර්.
4: නෑ මේ මම ගන්න එපා. අපි order කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
3: එහෙමද?
4: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ sites වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන්. කම සයිට් එකනේ කප්රුක.
3: ආ එහෙමත් පුළුවන්ද?
4: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු ගෙනවා.
3: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්
4: ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කප්රුකෙන් ඕඩර් කළා පාපිස්සක් ගෙන්න ගනි.
5: Autelivers AI driven world එකේ ඔයාත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School industry එකට ready කරන practical learning එක අදම ආයුධම් කරන්න පිවිසෙන්න. www.slit.lk Sweet Evolve Beyond
6: දොරකුළු වැරෙන මතක සේප්පු
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උර හිසට ඔලුව තියා මං අහන්නේ නෝයි
6: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
8: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
9: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
10: ඔව්.
9: ඔයාගේ සතුටට හේතුවක් මම
10: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවද?
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
12: අනුග්‍රහය
13: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
14: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සා

0: Back-to-back love songs.
1: ඔහම බලන්න එපා මන්දයා. ආයායම හීන කොට ගන්න බෑ මට ඔයාගේ නමට. පපුුවට තදට දැනෙන්න ලං වෙලා ඇස්පියාන මං ආසම මේ රස්නට කියත්තේ. හීනකින් අතේ තන්නේ කෝමද ඒවා වචනවල් තරයි කියලා.

back-to-back love songs. අපි අදරවන්ත නෙවෙයි, අපි යාළුවත් නෙවෙයි. එහෙනම් අපි කවුද? මොකක්ද අපේ බැඳීම? ඔයා අපව එන්නේ නැහැ කියලා දන්නවා. ඒ තැන තැන මග බලලම වෙලාව හොයේ යනවා. හිතටත් නිවනක් නැහැ. තුවාල වෙන්න පුළුවන් උප්පරිමෙන් තුවාල වෙලත් වැටි වැටි නැගිටලා ඔයාවම හොයනවා.

තනික කියන්න අවසරයක් නෑ මට. ඒත් ආයෙ මෙන්න මැනිකා. අඩුම තරමේ මෙහෙම විඳවන්න තරම් අපේ බැඳීම මොකක්ද කියලාවත් මට කියලා යන්න.

0: තයිලන්ස් ගැන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132277. සත්‍යන්තී අඩුම මිල පෙරලිය. වණ්ඩක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 200යි. අන්නාසි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි. අපේ මිල රුපියල් 300යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 මැයි මාස පළමුවනිදා සිට 4 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: ගැලපෙනම තැනට කැන්ටි නුවරට.
4: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලව් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලව් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
5: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: අම්මා, මට අද ක්ලාස්. ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
7: ආමේ, මටත් අද ප්‍රැක්ටිස්. ස්නැක් එකක් ගන්න ඕනේ.
8: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
9: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
10: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
11: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM මහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
15: ආදරය, ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟ කා

0: back-to-back love songs.
1: මට බැරිකමක් නෑ තව කෙනෙක්ට ආදරේ කියලා කියන්න. මගේ ජීවිතයට එන්න ඉඩ දෙන්න. ඒත් ඔයාට දැනුන තරම් දැනෙන්න මට ආදරේ කරන්න නම් බැරි වෙයි. ඒ ආදරේ වචනයක්ම විතර.

ලෞකික ජීවිතයක් ඒ විදිහට අසරණ කරන්න ළඟම හිටියත් තනියම ඉන්නව වගේ දැනෙන්න දෙන්න. ඉතින් ආයෙම කෙනෙක්ට ආදරය කරන්න කියලා මට බල කරන්න එපා. ඔයාට දුන්න තැන ආයෙම කාටවත් දෙන්න හිතක් නෑ මට.

0: රාත්‍රී 8යි විනාඩි 27යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සේප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමන් අහන්නේ නැහැ.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සියත TV Voice of Family එකටත් රෙජිස්ටර් කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සියත Voice of Family.
7: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
9: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
8: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
9: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකා.

0: back-to-back love songs.
1: මම තක්වෙනවද අයමෙන් නේතනවද එත් අවසරයක් නෑ නේද දැන්නවද ඔය හුස්මක රස්නෙ විඳින්න මත් ආසයි ඔයා එක්කම දැවටිලා ඉන්න තාසයි එතේ මුණට ඒකට අවසරයක් නැත්නම් මම මොනා කරන්නද

කියන හිතන්න. කියන්න තියෙන හැමතේම උලඟට කියන්න. කොතන කවම හිටියත් ඒ දේවල්

0: යසුවට අයිතුන් යසුවට CDB රන් අය රත්තරන් අය දෙන ස්තරම්මත නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
2: මොකද්ද මහත්තයා
1: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත් කරගන්න පුළුවන්.
4: ජීවිතේ ලස්සනට ගෙවන්න පච්චයක් කොටා ගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
3: කෙලිටි වෙනතන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබතන කුසලය හොයාගන්න එක අමාරු නෑ.
4: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා කරන්නේ.
3: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශක යානෝ පූජ්‍ය හල්මිල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
6: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
7: ඔව්.
6: ඔයාගේ සතුටට හේතුවක් මම
7: වෙන්න try කරනවා. මේ මාස ගානකෝ තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවනේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
9: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: 98.2 98.4
10: We can see it now.

0: back-to-back love songs with Nilupal. With Nilupal. Back-to-back love songs.
1: ආදරේ කියන්නේ ළඟින් ඉන්න එකද? ඔය අම්මකි මං ඔයාගේ කියලා ලෝකෙටම කෑ ගහන එකද? මේ අන්න ළඟම හිටියත් ඇත්තන ආදර කතා තියෙනවා. ඔය අම්මකි මං ඔයාගේ කියලා ලෝකෙටම කිව්වත් වෙන් වෙන ආදර කතා තියෙනවා. ඒ වගේම අතින්වත් තල්ලන්නේ නැතුව එක බැල්මකින් බැඳිලා ජීවිත කාලෙම බැඳෙන ආදර කතා තියෙනවා. ළඟම නැතුව ලෝකෙ කොහේ හිටියත් දෙන්නට දෙන්න දැනෙන ආදර කතා තියෙනවා. ඉතින් මැනික ආදරය කියන්නේ මොකක්ද කියලා හොයනවට වඩා ඒ වෙලාවෙත් ආදරය කරන්න. ආදරය කියන්නේම පරිත්‍යාගයක්. අපිට ලැබුණත් නොලැබුණත් ඕනම කෙනෙක්ට දෙන්න

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
2: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
3: නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට
4: සරයි ගයියා වගේ.

0: Siyata Hot and Spicy with Sudhu Kochi. Anugrahaya.
1: Sita Berhara Alutin. Nuwarata Peminenna.
2: Gelapina nama gelapina matanata. Candy Nuwarata.
3: Bayabans.com online outdoor sale leka April 30 dakwa dirghakala ikman karala online order karala gruhaveduli upakarana athulu baanda rasakata 160k dakwa devanta wattam samaga polirahita pahasugaveeme krama laba ganna.
4: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
5: ආමේ මට අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
6: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
7: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
8: ප්‍රශ්න හතරයි. පොකට් මනි රුපියල් 5000යි. 5වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි. අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අපතන්න 13.99.
9: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 98.2 98.4

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස්
10: ජීවිතේ.
11: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
16: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
18: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමයේ කිරිසන් නාමයයි.
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
0: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන්නේ නැණ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කරනවා.
3: ඩෙඩි හැටියට quality විසඳුම WD-40 demo වෙතින්. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටිහලට කොන්දේසි සයිතයි.
5: මතකද? ඒ ඇස් තියා බලාගෙන ආදරේ කියපු දවස.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔයයි කියන සින්දුව වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
7: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය සම්මානිත වූ වගයි.
6: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: ඇතුන්සයසුවට සිඩිබීරන් අය රත්තරන් අයද නිස්තරම්මත නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සී සයිත් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත් කරගන්න පුළුවන්.
4: ජීවිතේ ලස්සනට ගෙවන් පච්චයක් කොටා ගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
3: කිලිටි වෙනතන නොකිලිටි වෙන්න පුළුවන් නම් කුසල් දුලබතන කුසලයේ හොයාගන්න එක අමාරු නෑ.
4: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා කරන්නේ.
3: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශක යානෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාම අහන්නේ නෑ.
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: රැයක් පුරා විඳින පැයක්.
8: රැදායයි ගීතායයි
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
9: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
10: ඔව්.
9: ඔයාගේ සතුටට හේතුවක් මම
10: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න දරුවනේ.
11: ලාටන් ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
12: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: 98.2 98.7

0: රාත්‍රි 10යි විනාඩි 32යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0718 492 477.
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක් වුණු විශේෂම රෙසිපියකට පිළියෙල.

0: වෙන නියම ලම් ප්‍රයිස් අදම රස බලන්න යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න දැන්ම කෝල් කරන්න 0115 93 93 93
1: Pizza Factory Family Friends and Pizza
2: මතකද ඒ ස්තිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න. ආදරේ කා

0: Theatre, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: ක්‍රම ලබා ගන්න 98.2 98.4

0: රාත්‍රියේ 11යි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කර.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
4: ගිහන්. හැබැයි එකක්.
3: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
5: සතියේ දවස් පහේම උදේ 10ට.
3: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: తిలకవర్ధన్ టెక్స్టైల్స్.
1: తాతే మెన్ను అయ్యయ్య కిరు సింధు వైరల్ వేరా
2: దోయక ఫేస్బుక్ ఎకట దాంమడ
1: ఫేస్బుక్ ఇతరక్ నెవే మంగ ఓ ఎదెన్నవ సీత టీవీ వాయిస్ ఆఫ్ ఫ్యామిలీ ఎకట రిజిస్టర్ కరా
3: పౌలి ఆదరెత్ ఎక్క ఓయాగి టాలెంట్ ఎక లంకావటమ పెన్నన్న పౌలి దెన్నెక్ట ఎకట సింధు కియన్న సీత టీవీ తులిన్ ఒబట లబిన లొకుమ ఛాన్స్ ఎక
4: సీత వాయిస్ ఆఫ్ ఫ్యామిలీ
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800ට WhatsApp කරන්න.
5: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
6: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
5: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් සූදානම්.

0: සයිතුන්සස්වට සිඩිබීරන් අය රත්තරන් අයද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සී සයිට් සාහිතකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය
2: තම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත් කරගන්න පුළුවන්.
5: ජීවිතේ ලස්සනට ගෙවන්න පච්චයක් කොටා ගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
4: කිලිටි වෙන තැන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබ තැන කුසලය හොයාගන්න එක අමාරු නෑ.
5: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා කරන්නේ.
4: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
6: සියත බණ මඩුව.
4: මෙවර දේශකයානෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.

0: Renacci.
1: Siger, der har ikke en af lavet, og lever med gej.

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැන්වීමක් සිදු නොවේ.

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා

ලොකු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

صدهم سيادة. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැනක් වුවද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන්පතිකල් හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

ප්‍රසිද්ධ විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ